0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු
2: ශිෂ්‍යත් විභාගය අද බන්ධනාගාර ගැටුම්වලට සම්බන්ධ පිරිස් හඳුනා ගනී. සත්ත්ව පනතෙන් පෙරහරවලට බලපෑමක් නැහැ. රජෙන් ප්‍රකාශයක්. ඩොල්ෆින් සුළුකුණාටුවෙන් ජපානයට දැඩි බලපෑම්. LPL ශූරතාවය ගෝල් ගැලනට්ස් කණ්ඩායමට.
0: වැඩි විස්තර උදෑසන 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.

0: 그거 나왔군요.
1: 마술이지?
0: 그거 나왔군요. 뭐야, 뭐니? 비싸네.

0: පැත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: එනබැරි ඇමති මණ්ඩලයට ඒ රට දිනෙන් දින පරිහානිය කරාගෙන
2: 11,34,000 නඩු ගොඩ ගැහිලා තියෙනවා.
3: අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල ගැටලු සාගත තත්ත්වයක් පත් වෙනවා.
4: බලපෑම් කිරීමේ සංස්කෘතිය තියෙන විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් ළඟ.
5: වගන්ති සංශෝධනය කරනවා නම් ජනමත විචාරණයක් අවශ්‍යයි.
6: පෞද්ගලික අභිලාෂයන් වලට තමයි නීතිය නැව්වේ, නීතිය වෙනස් කරේ.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
7: රජයේ ණය දෙන්නේ රජයේ ප්‍රකාශ කළා දින මිලට පී ගන්න.
8: අවංක මේ රට ගැන හැඟීමක් එන ජනතාවට සතුටුදායක පුවක් තමයි කියලා මම හිතනවා මේ කාර්ය.
9: ආණ්ඩුව ඉතින් හැමෝම තරහ කරගෙන ඉස්සරහට යන ගමනක් තමයි පේන්නේ.
0: සෑම දිනකම උදෑසන 6යි 30, දහවල් 12, සවස 6, සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
10: Gentlemen, welcome to Bangkok, Thailand.
11: Hi, මම ෂේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ Thailand. වීසා ඩොකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
12: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners. 0.7192492 0.7192
13: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
14: මොකෝ මේ තරහින්?
15: කඩේ වහලෙට දාපු ෂීට් මාස 3න් මලකට කාලා. විකුණුපු මිනිහා ෆෝන් නාන්සර් කරන්නේ ආගියතක් නැහැ.
16: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ.
17: සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතෝ වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
18: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
19: අවන් සෙකන්ඩ් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
1: අවන් ස්ටිකෙන් ටික පේ.
3: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ.
6: නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නේ.
11: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
2: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරනවා.
5: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
4: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලට සියත FM අහන්න.
8: සියත පොකට් මනි
9: අනුග්‍රහය.
7: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවයි බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Outlook. ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත වොයිස් ඔෆ් ෆැමිලි. ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිං කරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි ජූලි 10 වැනිදා සිට සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.

0: ලෝපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: ශිෂ්‍යත් විභාගය අත. බන්ධනාකාර ගැටුම්වලට සම්බන්ධ පිරිස් හඳුනා ගනි. සත්ත පනතෙන් පෙරහරවලට බලපෑමක් නෑ. රජයෙන් ප්‍රකාශයක්. ඩොල්ෆින් සුළුකුණාටුවෙන් ජපානයට දැඩි බලපෑම්. එල්පල් කිරුල දකුණට.
0: දේශීය සියත. ලෝකල් නිවුස් ඔන් සියත. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: David Peris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Madhuli Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Amathanna 01117 868 666.
1: පහශ්‍රේණිය ශිෂ්‍යත් විභාගයේ දිවයිනපුරා මධ්‍යස්ථාන 2723කදී අද පැවැත්වීමට නියමිතයි. විභාගයේ සඳහා අයදුම් කර ඇති සමස්ත සිසුන් සංඛ්‍යාව 294,089. විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා කුමාරි සඳහන් කළේ ශිෂ්‍යත් විභාගයේ පෙරවරු 9:30ට ආරම්භ වන බවයි. විභාගය ආරම්භ වීමට පැයකට පෙර සිසුන් විභාග මධ්‍යස්ථාන වෙත පැමිණිය යුතු බවද ඇය සඳහන් කළා.
4: සියලුම දරුවන් තමන්ට නියමිත විභාග මධ්‍යස්ථානයට විභාගය ආරම්භ වීමට පැයකට පෙර රැගෙන යන්නට අවශ්‍ය වෙනවා. ශිෂ්‍යත්ව විභාගය ආරම්භ වන්නේ පෙරවරු 9:30ට. මේ විභාගයේ මුලින්ම පැවැත්වෙන්නේ දෙවෙනි ප්‍රශ්න පත්‍රය. දෙවෙනි ප්‍රශ්න පත්‍රය සඳහා පැය 1:15 කාලයක් තිබෙනවා. විභාගය 9:30ට ආරම්භ වෙලා 10:45ට තමයි දෙවෙනි පත්‍රය අවසන් වෙන්නේ. ඉන් අනතුරුව කෙටි විවේක කාලයකින් පසු පළවෙනි පත්‍රය දරුවන්ට ලබා දෙන්නේ පෙරවරු 11:15ට. 11:15 ඉඳලා 12:15 දක්වා පැයක කාලයක් තිබෙන පළවෙනි පත්‍රය සඳහා පිළිතුරු සපයන්න.
1: කිසිදු හේතුවක් මත දෙමව්පියන් හෝ බාරකරුවන්ට විභාග මධ්‍යස්ථානවලට ඇතුළු වීමට අවස්ථාව හිමි නොවන බවද විභාග කොමසාරිස් ජෙනරාල්වරිය සඳහන් කළා.
4: විභාග මධ්‍යස්ථානයට රැගෙන යන දරුවන් විභාග ශාලාවේ නියමිත විභාග අංකයේ සහිත ආසනයේ අසුන් ගන්නට පුළුවන් තමන්ගේ පන්ති භාර ගුරුවරුන්ට පමණයි. ඒ අනුව කිසිදු දෙමව්පියෙකුට විභාගයේ පැවැත්වෙන මධ්‍යස්ථානයේ ඇතුළට ඇතුළු වෙන්න බෑ. ඒ වගේම විවේක කාලය තුලත් දෙමව්පියන්ට එම පරිසරය තුළට ඇතුළු වීම තහනම් කරලා තිබෙනවා. ඔවුන්ට දරුවන් නියමිත වේලාවට කලින් පාසලට බාර දුන් පසුව විභාගය අවසන් වූ පසුව තමයි මේ දරුවන් නැවත බාර ගන්නට හැකියාව තිබෙන්නේ. ඒ නිසා ඒ අතරතුර කිසිදු ආකාරයකින් පාසල් ඇතුළට දෙමාපියන් නොයා යුතුයි කියලා මම මතක් කරනවා.
1: ළමා සහ යෝන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය මේරු චන්ද්‍රදාස දැනුම් දුන්නේ අනවශ්‍ය පීඩනයකින් තොරව සිසුන්ට විභාගයට මුහුණ දෙන ලෙසයි.
5: විභාගයට යනකොට ලොකු පීඩනයක් ගන්න එපා. මොකද අපි හොඳටම දන්නවා ශිෂ්‍යත්වයේ සමත් අය අසමත් අයත් ජීවිතේ හොඳ තැන්වල ඉන්න බව. ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන එකේ වැදගත්කම තමයි ඉදිරි කාලයේදී එන ලොකු විභාගවලට පොඩි පන්නරයක් සහ පුහුණුවක් ලබා ගන්න. ශිෂ්‍යත්ව විභාගයෙන් ඔබට කුමන ප්‍රතිඵලය ලැබුණ ඔබට ගොඩක් කල් තියෙනවා ඔබේ අටුපාඩු හදාගෙන ඉස්සරහට යන්න. ඉතින් හිත නරක් කරගන්න එපා. අමාරු ප්‍රශ්නයක් ආවොත් අතෑරලා ඉතුරු ප්‍රශ්න ටික කරන්න. ඔබ ලියු උත්තර හොඳින් පරීක්ෂා කරලා බලන්න. ඒ වගේම තමයි විභාගයේ වුණාට පස්සේ ලියපු කිසිම උත්තරයක් සාකච්ඡා කරන්නේ නැතුව පරිස්සමින් යාළුවොත් එක්ක සෙල්ලම් කරලා දෙමව්පියන්ගේ ආරක්ෂාව ඇතුව නිවාඩු කාලේ රස විඳින්න කියලා මම ඕගොල්ලන්ට කියන.
1: හදිසි අපදා තත්ත්වයක් හේතුවෙන් පහශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට අපහසුතා මත වූහොත් ඒ පිළිබඳ දැනුම් දෙන්න යාපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පවසනවා. එය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිපිලි සඳහන් කළේ ඒ සඳහා විශේෂ දුරකථනාංක හඳුන්වා දී ඇති බවයි.
6: මේ අපගේ විශේෂ හදිසි මෙහෙයුම් ඒකකයන් අඛණ්ඩවම ක්‍රියාත්මකයි. විශේෂිත දුරකථන අංකයන් අපි ලබා දීලා තිනවා 01113861119 කියන දුරකථන අංකයක්, 01113866 කියන දුරකථන අංකයක්, 01113868032 කියන දුරකථන අංකයක්, 01113868087 කියන දුරකථන අංකත් මේ හා සම්බන්ධ වෙනවා. විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් ආපදා තත්ත්වයේදී ඒ අවශ්‍ය ඕනෑම සහයක් සඳහා ආපදා ක්‍රමනාකරණ මධ්‍යස්ථානය සමග සම්බන්ධ වෙන්න පුළුවන්. මීට අමතරව 117 දුරකථන අංකය පැය 24 පුරාමත් විවෘත වෙලා පවතිනවා.
1: නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වූ කුරුවිට පල්ලන්සේන හා නව මැගසින් බන්ධනාගාරවල ගැටුම් ඇති කළ කණ්ඩායම් හඳුනාගෙන තිබෙනවා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක සඳහන් කළේ ඔවුන් වෙනත් බන්ධනාගාර වෙත මාරු කිරීම ඇතුළු ඉදිරි පියවර පිළිබඳ මේ වන විට අවධානය යොමු වී ඇති බවයි. බන්ධනාගාර කිහිපයක ඇති වූ නොසන්සුන්තා සම්බන්ධයෙන් මේ වන විට අභ්‍යන්තර පරීක්ෂණ ආරම්භ කර ඇත්තේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින්. එහි මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ පරීක්ෂණ මණ්ඩල පත්කර එම පරීක්ෂණ සිදු කරන බවයි. ගැටුම් වලින් සිදු හානිය තක්සේරු කිරීමද මේ වන විට ආරම්භ කර තිබෙනවා. මැගසින් කුරුවිට සහ පල්ලන්සේන යන බන්ධනාගාර තුල පසුගියදා නොසන්සුන්තා ඇති වුණා. කුරුවිට බන්ධනාගාරයේ රැඳවියන් විසින් ඇති කළ නොසන්සුන්තාව අතරතුරදී සිරමැදිරිවල ඇති වහල කඩා විනාශ කිරීම හේතුවෙන් මේ වන විට ගැටලුකාරී තත්ත්වයක් මතුවී ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. ඒම ප්‍රදේශයට නිතර වැසි ඇතිවීම හේතුවෙන් රැඳවියන් අදාළ ස්ථානවල රැඳවීමට නොහැකිවීමත් සමගයි. කුරුවිට බන්ධනාගාරයේ රැඳවියන් හමුවීමට තවදුරටත් ඥාතීන්ට අවස්ථාව හිමි නොවන බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. මැගසින් කුරුවිට සහ පල්ලන්සේන යන බන්ධනාගාරවල ඇති වූ ගැටුම් වලින් රැඳවියන් 3 දෙනෙකු මියගොස් තවත් 54 දෙනෙකු තුවාල ලැබුවා. මේ අතර බන්ධනාගාර තුල පවතින ගැටළු වලට ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය මැදිහත් වූහොත් බරපතල තත්ත්ව මතුවී හැකි බව සිරකරු අයිතිවාසිකම් සුරකීමේ සංවිධානය පවසනවා. ඒ සභාපති නීතිඥ සේනක පෙරේරා මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
7: ඇඳවියන්ගේ පාර්ශවයේ දුක්ගැනවිලි ඒ තියෙන ඉල්ලීම් සම්බන්ධයෙන් පැහැදිලි ඇවුම්ගන් දීමක් රජය කරන්න ඕනේ. එහෙම නැත්නම් කොයිකටත් විසඳුම වගේ රජය STF එක එක්ක පොලිසිය එක්ක නැත්නම් තවත් ත්‍රිවිධ හමුදා එක්ක නම් මේ ප්‍රශ්නෙට මැදිහත් වෙන්නේ. මම හිතන්නේ තවත් විශාල බරපතල ප්‍රශ්නයක ආරම්භයක් තමයි ඒ තීන්දුව තමයි රජය අරන් තියෙන්නේ.
1: විනිසුරු වරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැන්වීමෙන් බන්ධනාගාර තුල පවතින ගැටලු සඳහා විසඳුම් නොලැබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ උත්සවයකට එක්වෙමින්.
8: ඒගොල්ල හොඳාකාරම දන්නව විශ්‍රාම වයස ගරු විනිසුරුවන්ගේ ඉහළ දැම්මයි කියලා. මේ දැවෙන ප්‍රශ්න වලට විසඳුමක් ලැබෙන්නේ නැහැ. දැන් බලන්න පහුගිය දින ටිකටම මේක ගැන තමයි ආණ්ඩු උනන්දු. මීගමු බන්ධනාගාරයේ මහ බරපතල සිද්ධියක් වුණා. අපි ඒකට විරුද්ධව ගෙනාව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවේ ඇමතිවරයාට විරුද්ධව. අපි පරාදයි. යෝජනාවට විරුද්ධව, ඒ කියන්නේ ඇමතිවරයාට පක්ෂව 152යි. ඉතින් ඇත්තටම අර ආණ්ඩු පාර්ශවයේ බොහෝ දෙනා ඇතිද වැඩේ කරගත්ත නේද බොහොම සතුටින් හිටියේ. අපිත් දැනගෙන හිටියා මේ විශ්වාසභංග යෝජනාව ගෙනාවේ මේ ක්‍රමවේදයේ තිබෙන අකාර්යක්ෂමතාවයේ දුර්වලතාවය නිසා. අපිත් බොහොම නිහතමානීව අපේ පරාජය පිළිගත්තා. ඊට පස්සේ මොකක්ද වුනේ?
1: බන්ධනාගාර තුල හටගෙන ඇති ගැටලු සඳහා විසඳුම් යෝජනා කර ඇති බවයි සමගී ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා සඳහන් කළේ.
9: බලාපොරොත්තුවක් නැතුව හිරකරුව දසදහස් ගාණක් කුකුල්ල දානවා වගේ විඳා ගන්න බැරි තැනක හිර කරලා තියෙනකොට ඒ මිනිසුන්ගේ ප්‍රගන්න පීඩනේ ප්‍රාධිකාරෝ වෙනත් අය ඒක පාවිච්චි කරන වෙන්න පුළුවන්. ඔය හිරේදරින් ඉන්න හැමෝම හොඳ මිනිස්සු නෙමෙයි. ඒ නිසා විපක්ෂයට බැන වැඩක් නැහැ. ආණ්ඩු බලයේ තියෙන අන්ද්‍ර කුමාරට හර්ෂ නානායකර අධිකරණ ඇමති පළමු අරන්ගෙන ඒ සංශෝධන ඒව අමාත්‍යමල් ඉදිරිපත් කරන්නේ නැහැ. ඒව ගැසට් කරන්නේ නැහැ. මේ කඩිමුඩිය විශ්‍රාම යෑමේ වයස, ඒ කියන්නේ මහේස්ත්‍රාත්වරයේ විශ්‍රාම යෑමේ වයස අවුරුද්දකින් වැඩි කරාම මෙරට නඩු හැනවා. විපක්ෂය තමයි මේවා විසඳන්න ඕන මග කිව්වේ. මේ ආණ්ඩුව යමතිකම් කරන්නේ බබාලනේ. ජීවිත අත්දැකීමුත් නැහැ, අධිකරණ අත්දැකීමුත් නැහැ. එතකොට මේ කරන්න ඕන ක්‍රමය කියලා දුන්නා. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ කෙටුම්පත හදලා දුන්නා.
1: විපක්ෂයේ අදහස් වලට ජනවරමක් නොමැති බවයි අමාත්‍ය උපාලි පන්නේල සඳහන් කළේ.
10: විපක්ෂයට ඉතින් එක එක අදහස් කියන්න පුළුවන්. ඒක ඒගොල්ලන්ගේ මතය. ඉතින් ඒගොල්ලන්ට අදහස් දක්වන්න පුළුවන්. නමුත් ජනතාව ජනවරමක් දීලා තියෙන්නේ ජාතික ජනබලවේගයට. ඉතින් අපේ ජනවරමට අනුව තමයි කටයුතු කරන්නේ. විපක්ෂයේ අදහස් වලට මේ වෙනකොට ජනතාව ජනවරමක් දීලා නැහැ. ඉතින් ඔවුන් අදහස් ඉදිරිපත් කිරීම පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. අපි ඒව සලකලා බලනවා, සාධනීය දේවල්. නමුත් අපේ ජනවරමට අනුකූලව තමයි කටයුතු කරන්නේ.
1: රටේ ජනතාව වෙනුවෙන් පෙනී සිටින බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසුවේ.
11: අපිට තිබ්බ හමුදාව පොලිසිය පාවිච්චි කරලා දහස් ගාණක් ඝාතනය කළා ආණ්ඩුව රකින්න උත්සාහ කරන්නේ නැහැ. අපි එහෙම කරා නම් අද නාම රාජපක්ෂ මෙතන ඉන්න විදියකුත් නැති වෙන්න පුළුවන්. අපි යථාර්ථයට මුහුණ දුන්නා. හැබැයි යථාර්ථයට මුහුණ දීලා ජනතාවගේ පැත්තේ හිටගෙන සමාජ ව්‍යසනයකින් රටේ තරුණයා මුදව ගන්න අපි අඩියක් පස්සට ගත්තු එක නිවටගම කියලා හිතනවා නම් ආණ්ඩුව හා ආණ්ඩුවට සම්බන්ධය ඔවුන්ට වැරදිලා කියන එකත් මතක් කරන්න. අපි මෙරට ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා.
1: නඩු කටයුතු කඩිනම් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර සඳහන් කළේ.
12: තීරුම් ගන්න මේ නඩු එකක් දෙකක් නෙවෙයිනේ. සාමාන්‍යයෙන් මාසයකට රස පරීක්ෂක වර්තා දැනට 5,000, 6,000, 7,000 තමයි එන්නේ. මේක වැඩි කරගන්න තමයි මේ ප්‍රතිසංස්කරණ වෙන්නේ. මේ නඩු ටික ඉවර කරන්න තමයි මේ ප්‍රතිසංස්කරණ ටික එන්නේ. අපි බලමු අවුරුද්දක් ඇතුලේ දැන් අහන්නේ නඩු 10,000ක් 15,000ක් නම් මීට ඊට වැඩියෙන් වැඩි කරගන්නේ කොහොමද? නේද? ඒ අවුරුද්ද ඇතුලේ සිද්ධ වෙන්නේ ඒ ප්‍රමාණය. ඒක එහෙමනේ සමාජයක් සංවර්ධනය වෙනවා කියන එක පිළිබඳවයි අපි හිතන්න ඕන. යහපත් ප්‍රතිචාර යන ගමනේ ස්වභාවය අනුව තීන්දුව කරන්න පුළුවන්.
1: සත්ව සංශෝධන පනත මගින් පෙරහර සඳහා අලියතුන් යොදා ගැනීමට බලපෑමක් ඇති නොවන බව බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මහනුවර පැවති වැඩසටහනකට එක් වෙමින්. සත්ව සංශෝධන පනත් කෙටුම් පත පසුගිය 6 වෙනිදා පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. පනත් කෙටුම් පත මගින් මීට පෙර ගවයන් සහ මී ගවයන් ප්‍රවාහනය සඳහා පමණක් අදාළ වූ නීතිමය විධිවිධාන තවත් සත්ව වර්ග කිහිපයක් සඳහා පුළුල් වනු ඇති. යනු ඉදිරියේදී ඌරන් බැටළුවන් සහ එළුවන් ප්‍රවාහනය කිරීමේදී අදාළ නිල බලපත්‍ර ලබා ගැනීම අනිවාර්ය වෙනවා. සතුන්ගෙන් මිනිසුන්ට බෝවිය හැකි රෝග ව්‍යාප්තිය පාලනය කිරීම එහි ප්‍රධාන අරමුණක්. මෙම පනත ගෙනීමේ අරමුණ පැහැදිලි බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස් අත්තනායක සඳහන් කළේ. ඔහු මේ බව පැවසුවේ මාධ්‍ය හමුවකට එක්වමින්.
13: මේ පනතේ මූලික අරමුණ පිළිබඳ සාලා අපැහැදිලිකමක් තිබෙනවා. මේ පනත මේ තරම් කඩිමුඩියෙන් සාකච්ඡාවකට භාජනය නොකර පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ සම්මත කරගන්න මේ උත්සාහ කළේ කාගේ වුමනාවටද? සමහරු මන් දැක කියනවා නවසීලන්තයේ මේ වගේ පනතක් තිබෙනවා. වෙනත් රටවල මේ වගේ පනපනක් තිබෙනවා. ඒ නිසා අපි කියනවායි කියලා. එතකොට අපේ සංස්කෘතික අංග ක්‍රියාත්මක කිරීමට වෙන බාධාවන් ආණ්ඩුව සැලකිරීමත් වුණාද? නැහැ.
1: පනත මගින් සංස්කෘතික අංග සඳහා බලපෑමක් ඇති නොවන බවයි බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක කියා සිටියේ.
14: පාර්ලිමේන්තු තුල සම්මත වුණ 1958 අංක 29 දරන සත්තු පනතර ගෙනාපු සංශෝධනය හරහා කිසිදු ආකාරයේ අපේ පෙරහැර සංස්කෘතියට වගේම පෙරහැර සංස්කෘතියේ යොදා ගැනෙන අලියතුම් සම්බන්ධව කිසිම සඳහනක් ඇත්තේ නැහැ. නමුත් කවුරුත් වගේ දන්නවා අද බොහෝ සමාජ මතයන් නිර්මාණය කරන ඒකකයක් බවට පත් වෙලා තියෙනවා සමාජ මාධ්‍ය. සමාජ මාධ්‍යන් හරහා තමයි විවිධ මතවාදයන් ගොඩනගන්නේ. සමහර වෙලාවට වැරදි මතවාදයන් වේගයෙන් ක්‍රියාත්මක වෙනවා. මේ தத்துவය අපි සියලුම දෙනා තේරුම් ගත යුතුයි කියන කාරණියත් සිහිපත් කරමින්
0: විදෙස් සියත ඉන්ටර්නැෂනල් නිවුස් ඔන් සියත.
1: ඩොල්ෆින් සුලිකුණාටුවෙන් ජපානයේ ඔකිනාවා ප්‍රාන්තයට දැඩි බලපෑම එල්ල වී තිබෙනවා. ජපාන කාලගුණ ඒජන්සිය පැවසුවේ සුලිකුණාටුව ආරම්භ වී ඇත්තේ බටහිර පැසිෆික් සාගරයේ විවෘත මුහුදු කලාපයෙන් බවයි. ඒ පැයට කිලෝමීටර 198ක වේගෙන් හමා ගොස් තිබෙනවා. ජපානයට බලප ඇති සුලුකුණාටුව පළමු කාණ්ඩේ සුලුකුණාටුවක් ලෙස සැලකිය හැකි. ගොෂිමා සහ ඔකිනාවා ප්‍රාන්තවල පදිංචිකරුවන් 260,000කට ආසන්න සංඛ්‍යාවක් ඉවත් කිරීමට සිදු වූ බවයි ජපාන බලධාරීන් විදෙස් මාධ්‍ය වෙත පැවසුවේ. නවතා දම ඇති ගුවන් ගමන් සංඛ්‍යාව 500ක්. දෙදහස් 26 ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් ශූරතාවය ගෝල් ගැලන්ස් කණ්ඩායම් විසින් දිනා ගනු ලැබුවා. ඊයේ රාත්‍රියේ පැවති අවසන් මහතරගයේදී ජෆ්නා කිංස් කණ්ඩායම කඩුලු 5කින් පරාජයට පත් කරමින් කාසි වාසී දිනා ප්‍රථමෙන් පන්දුර පහර දුන් ජෆ්නා කිංස් කණ්ඩායම පන්දු ආර 19 පන්දු 3කදී සියලු දෙනා දැවි රැස් කළ ලකුණු සංඛ්‍යාව 123. ලකුණු 124ක පහසු ඉලක්කයක් හඹා ගිය ගෝල් ගැලන්ස් කණ්ඩායම පන්දු අර 15යි පන්දු 5ක් තුල කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 126ක් රැස් කරගනිමින් තරගයේ ජය වාර්තා කළා. මෙම ජයග්‍රහණය සමග ගෝල් කණ්ඩායමට පළමු වරට එල්.පී.එල්. ශූරයන් ලෙසින් කිරුළු පැළඳීමට අවස්ථාව උදා වුණා. යලි සිරස්තල ශිෂ්‍යත් විභාගයේ අත බන්ධනාගාර ගැටුම්වලට සම්බන්ධ පිරිස හඳුනා ගනී. සත්ව පනතෙන් පෙරහරවලට බලපෑමක් නැහැ. රජෙන් ප්‍රකාශයක්. ඩොල්ෆින් සුලුකුණාටුවෙන් ජපානයට දැඩි බලපෑම්. එල්.පී.එල්. කිරුළ දකුණට. සියත උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරි උඩුවනගේ. සියත මිළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යාහන 12ට. එතෙක් රැඳී සිටින පෑන් පෑපුවත් සමගින්.
0: පුරා සිරසර සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්න.

0: Talk of the Town.
1: ලෝක ලොකුම මියසික් අවෝඩ් සෙරමනි එකක් වෙන ග්‍රැමි අවෝඩ්ස් වලට අලුතින් ඒෂියන් පොප් කියලා වෙනම කැටගරි එකක් මේ පාර අඳුන්වලා දුන්නා.
2: ඒකට මූලික උනේ BTS ලා. හැබැයි දැන් යාලා කියන්නේ මේ පාර ග්‍රැමි අවෝඩ්ස් වලට අලුත් මාළිරක් ඇල්බම් එක සබ්මිට් කරන්නේ නැහැ කියලා.
1: ඒක BTS ලා ඔෆිෂියලි අනවුස් කළාට පස්සේ ලෝකෙ පුරාම ඒ ගැන කතා කරන්න පටන් අරන් තියෙනවා.
2: සමහර ෆෑන්ස් ලා කියන්නේ BTS ලාට ග්‍රැමි එකක් ඕනේ නැහැ. ග්‍රැමි එකට BTS ලා ඕනේ කියලා.
1: තවත් සමහර අය ප්‍රශ්න කරන්නේ ඒෂියන් පොප් කැටගරි එක හඳුන්වලා දුන්නේ BTS ලා හින්දනම් ඇයි ඒ කැටගරි එකේ BTS ලා නැත්තේ කියලා.
2: මේ වෙද්දිත් ඒ ප්‍රශ්නට උත්තරයක් BTS ලා දීලා තිබෙන්නේ නැහැ.
0: Talk of the Town.
3: උදේසන 6:50යි.

0: සිල්වත් මිනිස්සු පින්වත් වැඩ කරද්දී ඔබත් ධිරිමත් වෙන්න.
1: බුදුරජාණන් වහන්සේට යම පූජා කරනකොට මොකටද ඔහොම පූජා කරන්නේ? ඔව නිකන් නැතිනාස් වෙනවනෝ, තේරුමක් නැහැනේ. එහෙම ඉන්න පේනවා. තවත් කෙනෙක් දෙන දෙයක් දිහා බලලා සතුටු වෙන්න බැරි අය පින්නවත්.
0: ධර්මයට හිත යොමු කරද්දී කර්මය උනත් යහපත් වෙන්න පුළුවන්.
1: අපිට පින්කම් කරන්න මුදල්ම අවශ්‍ය කරන්නේ නැහැ. පන්සිල් පද පහෙන් පින්නන්නේ එක පදයක් හරි අපි ජීවිතාන්තයේ දක්වා ආරක්ෂා කරගන්න ඕන. ඒක මොන තරම් වටිනවද?
0: සසර ගමනින් එතර වෙන්න, නිවන හොයා ගන්න අද උදැසන 7ට සිය තහන්න.
2: සියත බණ මඩුව.
0: මෙවර දේශකයානෝ රාජකීය පඬිත ශාස්ත්‍රපති පූජ්‍යපාද කිරවනාගම ධම්මසිරි ස්වාමින් වහන්සේ.
3: හරිගියේ හරිම තැනට ගිහින්දා LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
4: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
5: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට Alice in the Wonderland වගේ.
6: පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
5: Music කතා කරන සත්තු, දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට ඒ තිබ්බි ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG, තේකබඩුවල ලස්සන.
7: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
5: එයාගේ නම සීතා. සීතා මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණ වයිෆ් සේරම අහගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
8: නව අනර්ග සන්නාම වල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
9: දැන් පෑන්ේෂයා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂයා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4667222 අමතන්න.
10: 1501 අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
11: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
12: අවන්ස් ටිකෙන් ටික පේ.
13: සමහරු එන්නේ සද්ද අහලා.
14: තව සමහරු එන්නේ සුවඳට.
13: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
14: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South in the morning.
15: Down South in the morning.
14: Go International Expo 2026.
16: Motor Show,
14: Lifestyle Expo,
16: Construction Expo,
14: Industrial Expo එක ඇති වෙන්න සතුටු වෙන්න.
16: අගෝස්තු 14, 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල්ල සමනල ක්‍රීඩාංගණයේදී.
14: බිස්නස් කරනවද, ඉන්වෙස්ට් කරනවද, නැත්නම් ෆැමිලි එකත් එක්ක එන්ජොයි කරනවද? Go International Expo 2026.
17: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී, සියත FM සමගින් Kiss FM.
18: රූසපුවෙන් අනුන ලොවක් දිනන්න බලාපොරොත්තුවේ දැස් දල්වා බලා සිටින රූ රාජිනියන්ගේ මෞලි මංගල්‍ය.
19: සියත බික්ටවීන් ලේඩි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026.
9: මම අනුදි ගුණසේකර. මං හිතන්නේ මේ ඔබේ අවස්ථාව. රුවෙන් පිරුණු ඔබ ජීවිතේ ලස්සනම තැනකින් පටන් ගන්න. එන්න
0: මෙවරත් දැනුමෙන්, පෞෂයෙන් සහ රුසිරියෙන් පරිපූර්ණ ඔබ ලොවක් දිනන සිහින කිරුල හිස දරන්න සූදානම්ද? ඔබගේ අයදුම් පත්‍රය මැතිකතීක ඡායාරූපයක් එක්ක අගෝස්තු 14 වනදාට කලින් 0716 501 500කට WhatsApp කරන්න.
19: සියත Between Lady Miss World Sri Lanka 2026.
0: Title sponsor.
6: ඔබේ සමට දිගුරන දීප්තිය Twin Gala ගන්න. Between Lady Racer එකට අදම මාරු. Between Lady. ඔබත් සැනින් දිදුල.
1: එයාලා මේ පාර එන්නේ දිනන්නම බලාගෙන.
0: හැබැයි මේක අපේ ග්‍රවුන්ඩ් එක. අපෙන් දිනු මුදුර ගන්න ලේසි වෙන්නේ නැහැ.
1: අසල්වැසි ප්‍රතිවාදීන් ජයග්‍රහණයේ අභිමානීය සොයා පිටෙන් පන්දුවෙන් ගැටෙන තරඟ දෙකකින් සමන්විත උද්වේගකර ඉන්දු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය.
0: පළමු තරගය අගෝස්තු 15 ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සිට පන්දුවෙන් පන්දුව සජීවව සියත ටීවී ඔස්සේ.
1: දිනන ක්‍රිකට් නම්

ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණගරුක සුපින්වත්නි, හැම දිනාටම උතුම් තුරුණුවන්ගේ ආශිර්වාදය සැලසේවා කියලා ප්‍රාර්ථනා කර ගනිමින් සාදුනාදයක් පවත්වමු. සාදු සාදු සාදු. ගුණගරුක වාසනාවන්ත සුපින්වත්නි, මේ හැම දිනාගේම සූදානම තිලෝගුරු අමාමෑණී සාන්තිනායක මාගේ ලෝතුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝක සත්වයා කෙරෙහි මහා කරුණාවෙන් දේශනා කරන්ට යෙදුන ඒ ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරලා අපගේ දෙලව සුගතිය, දෙලව යහපත සලසා ගැනීමත් උතුම් නිර්වාණ අවබෝධය සාත්සාත් කරගැනීමේ බලාපොරොත්තුව අපේක්ෂාවයි හැම දෙනාගේම හදවත් තුළ පවතින. සුපුරුදු පරිදි මේ හැම දෙනාම සෑම ඉරුදිනකම ඒ සියත බණ මඩුවට එකතු වෙමින් ඔබගේ ජීවිතය සාර්ථක කර ගන්නට ලබා දෙන ධර්මෝපදේශයන්, ඒ දහම් පද ශ්‍රවණය කරන්නටයි සූදානම. තවත් එක් ඉරුදිනක අද උදෑසනම සියත බණ මඩුවට එකතු වෙන මේ සුපින්වතුන් තමන්ගේ ජීවිතය පිළිබඳව, සසර ගමන පිළිබඳව යම් අවබෝධයක් ලබාගෙන ඉන්න ඇත්තු. මේ ජීවිතය ගත කරනකොට පින්වත්නි, සසර සකස් කරගන්න, සසර සැලසුම් කරගන්න ඔබට මට ලැබිලා තියෙන අවස්ථාව. බුදුහාමුදුරුව, බුදුපියාණන් වහන්සේලා, භාග්‍යතුන් වහන්සේලා සෑම කාලයකම පහළ වෙන්නේ නැහැ. හැමදාම බුදුහාමුදුරුව ඉපදෙන, එහෙම නැත්නම් බුදුන් වහන්සේලා පහළ වෙන කාල නැහැ පින්වන්නේ. ගොඩාක් කාලවට තියෙන්නේ බුද්ධ ශූන්‍ය කාල. ධර්ම රත්නය එහෙම නැත්නම් බණහන්ට, ධර්මයේ ශ්‍රවණය කරන්ට හැමදාම අපිට අවස්ථාව ලැබෙන්නේ නැහැ. එතකොට භාග්‍යතුන් වහන්සේ නමක් පහළවන්ටත් ඕන. ඒ වගේමයි උන්වහන්සේගේ ශාසනය පවතින කාලයක් වෙන්ටත් ඕන. ඒ වගේමයි ධර්මය ශ්‍රවණය කරන්ට, බණ අහන්ට අපිට කැමැත්තක් ඇති වෙන්ටත් ඕන. මේ කාරණාවන් සම්පූර්ණ වෙච්ච කෙනාටයි සසර සැලසුම් කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. නැත්තම් පින්වත්නි, සසර පුරාවටම ඔබට මට අපි හැම දෙනාටම මේ සංසාර චක්‍රය තුල නැවත නැවත ඉපදී ඉපදී මැරි මැරි මේ ගෝර බීර සසරේ ගමන් කරන්න සිද්ධ වෙනවා. නිසා මේක හොඳට අවබෝධ කරගන්න ඕන. අපි පුරුදු වෙන්න ඕන පින්වත්නි, ශෝක නොකරන්ට. ශෝක නොකරන කරුණු මොනවද කියලා අපි දැනගන්න ඕන. ශෝක නොකරන්ට නම් අපි දැනගත යුතු, ඉගෙනගත යුතු කරුණු මොනවද කියලා අපිට අවබෝධයක් තියෙන්න ඕන. පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අශෝකං විරජං ඛේමං ඒතම් මංගල මුත්තමං. භාග්‍යතුන් වහන්සේ පින්වත්නි, මහා මංගල සූත්‍ර දේශනාව තුල මංගල කරුණු 38ක් දේශනා කළා. ඉතින් පින්වත්නි, මේ ලෝකයේ යම් යහපත් මංගල කරුණු තියෙනවා නම් ඒ සියල්ලම උන්වහන්සේ මේ සූත්‍රය තුලින් දේශනා කළා, අපිට උගන්වා වදාලා. නිසා පින්වත්නි, ඒකේ තියෙනවා අශෝකං, ශෝක නොකරන්ට. කාරණාවන් මොනවද? කාරණාවන් තමයි පෙන්වන්නේ මේ ලෝක ධර්මතාවයන් පිළිබඳව අවබෝධයෙන් ජීවත් වීම. මේ අෂ්ටලෝක ධර්මතාවය ඔබට මට මේ ලෝකේ හැම කෙනාටම ස්පර්ශ කරන, ස්පුට කරනවා. ඒ ලෝක ධර්මතාවයන් තුල දුකක් නොලැබ, ඒ වගේමයි ඒවට කම්පා නොවි
කටයුතු කරන්ට අපිට පුළුවන්කමක් තියෙන්න ඕන. පින්වත්නි, ජාතක පොතේ තියෙන බොහොම ලස්සන ජාතක කතාවක් උරග ජාතකය. මේ උරග ජාතකයේ අපිට උගන්වන්නේ පින්වත්නි, මේ ශෝක කරන් නැති වෙන්න නම් අපි මොනවද කරන්න ඕන කියලා. පින්වත්නි, මේකේ ඉන්නවා බ්‍රාහ්මණයෙකුයි, ඒ වගේමයි මේ බ්‍රාහ්මණයාගේ ස්වාමි දියණිය කියලා කියන්නේ බිරිඳ, ඒ වගේමයි දරුවෙක් ඉන්නවා, ඒ පුතණුවන් කෙනෙක්, ඒ පුතාටත් බිරිඳක් ඉන්නවා, ඒ වගේමයි සේවිකාවක් ඉන්නවා, ඒ වගේමයි අර පුතාට සහ ඒ පුතාගේ බිරිඳටත් දරුවෙක් ඉන්නවා, පුංචි දරුවෙක් ඉන්නවා. නොය පවුලක් තමයි ජීවත් වෙන්නේ. මේ බ්‍රාහ්මණයයි මේ බ්‍රාහ්මණයයි මේ බ්‍රාහ්මණ පුත්‍රයයි දවසක් මුණුබුරා නෙවෙයි පින්වත්නි, බ්‍රාහ්මණයාගේම පුතා දවසක් යනවා අලුත් හේනක් කොටන්න. අලුත් හේනක් කොටනවා කියලා කියන්නේ පින්වත්නි, අලුතෙන් හේනක් සකස් කර ගන්නකොට කැලෑලි පෙහෙලි කරන්න ඕන, ගස් සතු කපන්න ඕන, කුණු රොඩු එකතු කරන්න ඕන, වගිනි තියන්න ඕන, ඔන්න ඔය වගේ කාරණාවන් බොහෝ ප්‍රමාණයක් තියෙනවා. මේ හේන සකස් කරගන්ට ගියාම මේගොල්ලොගේ කුඹුර ළඟම තියෙන ඉඩම් කොටසක තමයි මේ හේන සකස් කරගන්ට මේගොල්ලො උත්සාහ දැරුවේ. මේක එලිපෙහෙලි කරගෙන මෙහෙම යනකොට මේ පුතාට දෂ්ට කරනවා කළුපාට නාගේ, කළුපාට නාගයෙක් දෂ්ට කරනවා. මෙයා විෂ ශරීර ගත වෙලා මරණයට පත් වෙනවා. මේ තාත්තා දකිනවා මේ නාගයා දෂ්ට කරලා විස ශරීරගත වෙලා පුතා මරණයට පත් වෙලා. ඒ මොකද කරන්නේ, මෙයාගේ දේහය ගහක් මුලින් තියලා කොළතු වලින් වහලා කරලා මෙයා කැලේ තිබුණු දර රොඩු ඒවා මේවා එකතු කරගෙන වල් පැලෑටි ඒවා මේවා ඔක්කොම එකතු කරලා චිතකයක් සකස් කරනවා. චිතකය සකස් කරන්නේ දැන් මේ පුතාගේ දේහය ආදාහනය කරන්නට. ඊට පස්සේ මේ කුඹර ළඟින් මේ හේන ළඟින් යන මගියෙකුට කියනවා, අහවල් තැන මගේ නිවස තියෙනවා, ඔබ යනකොට කියන්නේ නිවසේ අයට අද දවාලට කෑම ගේනකොට එක්කෙනෙකුට සෑහෙන්න, එක් පුද්ගලයෙකුට සෑහෙන්න ආහාර ගේන්න, දෙන්නෙකුට ගේන්න එපා. ඒ වගේමයි හැමෝටම හොඳට නාලා කරලා සුදු ඇඳගෙන ඒ වගේමයි මල් විලඳ අරගෙන කුඹර තියෙන තැනට එන්න කියලා කියන්න කිව්වා. මෙතනම තමයි අලුත් හේන සකස් කරගන්න භූමි භාගෙ තිබුණේ. මෙයත් මොකද කළේ, නාල කරලා ලෑස්ති වුණා. ලෑස්ති වෙලා අර පුත්‍රයාගේ දේහයත් අරගෙන පින්වත්නි මේක චිතකේ තියලා පවුලේ අය ආවයින් පස්සේ ඒ අයත් එකතු වෙලා ආදාහනය කරනවා. මේ කාරණාව දකිනවා ශක්‍රදේවේන්ද්‍රයා. ශක්‍රදේවේන්ද්‍රයා එනවා මෙතෙන්ට වෙන වේශයක් අරගෙන, බමුණු වේශයක් අරගෙන, මහලු බමුණු වේශයක් අරන් එනවා. ඇවිල්ලා මේ බමුණට කියනවා, මෙතන තාත්තට කියනවා, අද නම් හොඳ වාසියක්, මුවෙක් නේද මේ කට්ටිය හැමෝම එකතු වෙලා මේ පුච්චන්නේ කියලා කියනවා. මටත් මස් ටිකක් දෙන්න පුළුවන්ද කියලා දැන් මේ බ්‍රාහ්මණ වේශයෙන් ඉන්න ශක්‍රදේවේන්ද්‍රයා තමයි අහන්නේ. ඊට පස්සේ කියනවා, නෑ නෑ, මේ මගේ එකම පුතා, එකම පුතා තමයි මේ චිතකයේ දැවෙන්නේ කියලා කියනවා. එතකොට අහනවා, මේ පුතා හරි අකීකරුයිද, පුතා මරණයට පත්වීම ගැන ඔබලා සතුටු වෙනවද කියලා අහනවා. එතකොට මේ බමුණා ශක්‍රදේවියන්ගෙන්, අර ශක්‍රදේවියන් බ්‍රාහ්මණ වේශයෙන් ඉන්නේ පෙන්වන්නේ, මෙයාගෙන් අහනවා, ඇයි එහෙම අහන්නේ, ඒ වගේ ප්‍රශ්නයක් ඇහුවේ කියලා අහනවා. ඊට පස්සේ කියනවා, නෑ, දැන් තමන්ගේ එකම පුතා මරණයට පත් වුණාම දුකක් නැද්ද, කනගාටුවක් නැද්ද, ශෝකයක් නැද්ද? එකම පුතා මරණයට පත් වුණාම බොහෝ වෙලාවට හඬනවා, වැළපෙනවා, ශෝක කරනවා, දුක් වෙනවා. අපි දකින්නේ වගේ දේවල්. මෙතන කවුරුත් අඬන්නේ නැහැ, ශෝක කරන්නේ නැහැ, වැළපෙන්නේ නැහැ. කිසි කෙනෙක් එහෙම කරනවා පේන්නේ නැහනේ. ඇයි කියලා අහනවා. ඒ කියනවා, අපි ශෝක කළා කියලා, ඇඬුවා කියලා, වැළපුණා කියලා පුතාට ඇති සුගතිය මොකක්ද කියලා අහනවා. ඒකෙන් එයාට ඇති වෙන සුගතිය මොකක්ද? එයාට කිසිම සුගතියක් ඇති වෙන්නේ නැහැ. ඉතින් ධර්මයට අනුව අපි හැමෝම මරණයට පත් වෙනවා. අපි කවුරුත් සදාකාලිකව ජීවිතේ ගත කරන්නේ නැහැ. ඉතින් මේක මරණය උරුම වෙච්ච ධර්මතාවය.
එනිසා මගේ පුතා මැරුණා කියලා මං හඬලවත් වැළපිලාවත් ශෝක කළවත් වැඩක් නැහැ. අනව් ආතෝ ඉතෝ ආග, අපි අනාරාධිතවමයි මේ ලෝකයට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මගේ පුතාට මම මේ ලෝකයට එන්න කියලා ආරාධනා කළේ නැහැ. මගේ පුතාට මම මේ ලෝකෙන් යන්න කියලා ආරාධනා කළෙත් නැහැ. එහෙනම් අනාරාධිතවම මේ ලෝකයට ආවා, අනාරාධිතවම මේ ලෝකෙන් ගියා. මේ ලෝකයට ආපු මගේ පුතාට මගේ යුතුයකම් ටික මම ඉටු කළා. එයාට ධර්මය කියලා දුන්නා, මරණානුස්සතිය වඩන තාල කියලා දුන්නා, මේ ජීවිතය පිළිබඳව කියලා දුන්නා, යහපත්ව ජීවිතේ ගත කරන්නේ කොහොමද කියන එක මගේ පුතාට මම පුරුදු කළා. එයා සත්පුරුෂයෙක් විදිහට යහපත්ව ගුණධර්ම පූර්ණේ කරලා ධර්මානුකූල ජීවිතයක් ගත කරලා තමයි මගේ පුතා මරණයටපත් උනේ. ඒ වගකීම යුතුයකම මම පියෙක් වශයෙන් තාත්තා කෙනෙක් වශයෙන් සිද්ධ කළා. ඒ හැරෙනකොට පුතා මරණයටපත් උනායින් පස්සේ හාඬලා වැළපිලා ශෝක කරලා පලක් වෙන්නේ නැහැ. පින්වත්නි, මේ කාරණාව අම්මගෙන් අහනවා, බිරිඳගෙන් අහනවා, ඒ වගේමයි පුත්‍රයාගෙන් අහනවා. මේ හැම දෙනාම දෙන්නේ එකම පිළිතුරක්. එන එකම පිළිතුරක් හැම දෙනාම ලබා දෙන්න නම් මේ හැම දෙනාම පින්වත්නි මරණානුස්සතිය වඩමින් ජීවිතේ ගත කරන අය මරණයේදී ශෝක වෙන්නේ නැහැ. එතකොට මැරෙනවා කියන එක දැනගෙන කටයුතු කරනවා. එතකොට මැරෙනවා කියන එක දැනගෙන කටයුතු කරනවා වගේම තමයි ඒ අවබෝධය තුළ තමන්ගේ ජීවිතය කොහොමද ගෙවන්න ඕන කියන එක පිළිබඳවත් මේ අය දන්නවා. දැන් වර්තමාන සමාජයේ බොහෝ දෙනාට වෙලා තියෙන්නේ මොකද්ද පින්වත්නි? අපි මැරෙනවා කියලා දන්නේ නැහනේ. මැරෙනවා කියන අවබෝධයක් නැහැ. හැමදාම ජීවත් වෙන්න ආවා වගේ මේ ලෝකේ දුවනවා දුවනවා දුවනවා, ඉවරෙකුත් නැහැ. ආසාවේ ඉවරෙකුත් නැහැ. හරි හම්බ කිරීමේ ඉවරෙකුත් නැහැ. ඒ කිසිම දෙයක තෘප්තිමත් භාවයකුත් නැහැ. සෑහීමකට පත්වීමකුත් නැහැ. මේ වගේ පස්සේ දුවනවා දුවනවා දුවනවා දුවනවා දුවන ජීවිතයක්මයි ගෙවන්නේ. ඒ මොකද්ද වෙලා තියෙන්නේ? අපි යන්ට ආපු අය කියන එක අමතක වෙලා. පින්වත්නි, සදාකාලික නැහැ අපි

සාර්ථක කතාවක්. ශෝක නොකරන්ට නම් අපි කරන්න ඕන මොනවද කියලා බොහොම ලස්සනට කියලා දෙන එකක්. ශෝක නොකරන්ට නම් පින්වත්නි, මම මැරෙන මිනිහෙක් කියන අවබෝධයෙන් ජීවත් වෙන්න ඕන. මම අමරණීයයි කියලා හිතලා ජීවත් වෙනවා නම් අන්න ඒ කෙනාට හැමදාම ඇති වෙන්නේ, හැම අවස්ථාවකම ඇති වෙන්නේ පින්වත්නි, ශෝක කරන කාරණාම තමයි. එනිසා පින්වත්නි, පුරුදු වෙන්න මරණය ගැන හිතන්න, මම මැරෙනවා කියන එක කල්පනා කරන්න. මේ හැම දෙයකම ඇතිවීමක් නැති වුණාට මේවා හැමදාම නැති වෙලා යන දේවල් කියලා හිතන්න. ඒක තමයි පින්වත්නි, ධර්මයට අනුව ඔබට ජීවත් වෙන්න පුළුවන් කාරණාව. පින්වත්නි, මුළු පවුලම එකම තැන හිතන්ටකො මරණයටපත් වෙනවා කියලා. අපි හිතමු නායා ගිහිල්ලා සම්පූර්ණම ගේ යට වෙලා පවුලේ හිටපු ඔක්කොම එකම තැන මැරුණා. ගම් වතුරට ගහගෙන ගිහිල්ලා එකම තැන මැරුණා. මුහුදේ ගිලිලා ගිහිල්ලා එකම තැන මැරුණා. එකම තැන මැරුණට පින්වත්නි, එකම තැන ගිහිල්ලා ඉපදෙනවද? එහෙම ඉපදෙන්නේ නෑනේ. දැන් අර තාත්තා මැරුණායි කියලා ගිහිල්ලා තාත්තා ශක්‍රදේවියෝ වෙලා ඉපදෙනවද? නෑනේ. ශක්‍රදේවියන්ට ආවිෂ බොහොමයි, දීර්ඝායුෂක් තියෙනවා ශක්‍රදේවියන්ට. එතකොට ඒ තාත්තා ධර්මානුකූල ජීවිතයක් ගත කළා. ඒ ජීවිතයේ ධර්මයට අනුව තමන්ගේ ජීවිතේ පවත්වාගෙන ගියා කියලා එයා ගිහිල්ලා ආයෙ ශක්‍රදේවියෝ වෙලා උපදින්නේ නැහැ. මේ හැමදෙනාම එකතු වෙලා බොහොම ලස්සන ධර්මානුකූල ජීවිතයක් ගත කළා කියලා හැමදෙනාම ගිහිල්ලා එකම තැන ඉපදෙන්නේ නැහැ. එහෙනම් පින්වත්නි, අපිට ඒක අවබෝධයේ තියෙන්න ඕන. අපි මොන දේවල් පසුපස්සේ ගියත්, කොච්චර ආසාවල් මොන විදිහේ දේවල් අපිට තිබුණත් පින්වත්නි, ඒ වගේ සෑහීමකටපත් වෙන්න, අපි කොච්චර සෑහීමකටපත් නොවි අපේ ජීවිතය ඉස්සරහට අරගෙන ගියත් අපිට හැමදාම එකටින්ට හම්බ වෙන්නේ නැහැ. එනිසා පින්වත්නි, කලාතුරකින් එක්කෙනෙක් දෙන්නෙක් එක ළඟක මේවා වෙන්න පුළුවන්. සමහර වෙලාවට එක්කෙනෙක් මේ සක්වලේ ඉපදිලා තව කෙනෙක් මීට සක්වලවල් දහස් ගානක ඈත සක්වලක ඉපදෙන්න පුළුවන්. ඒ අයට කරන්න පුළුවන් පින්වත්නි, පින් ලබා ගන්න එක විතරයි. කෙනෙකුට පින් ලබා ගන්නට පුළුවන් වේ, තවත් කෙනෙකුට පින් ලබා ගන්නට බැරි වේ. ඒක තමයි පින්වන්නේ මේ ජීවිතයේ ස්වභාවය. එනිසා ධර්මානුකූල ජීවිතයක් ගත කරන්න මේ සියලු දේවල් පින්වත්නි නැවත සිදුවන දේවල් තියෙන්නේ. මේ සංසාර චක්‍රය කියලා කියන්නේම පින්වත්නි නැවත සිදුවන කාරණාවන්. භාග්‍යතුන් වහන්සේ පින්වත්නි සංයුක්ත නිකායේ දේවතා සංයුක්තයේ බොහොම ලස්සන සූත්‍ර දේශනාවක් කරනවා පින්වත්නි. මේ සූත්‍ර දේශනාව තමයි පින්වත්නි උදය සූත්‍රය කියලා කියන්නේ. ඒ උදය සූත්‍රය උන්වහන්සේ දේශනා කරන්නේ මේ උදය බ්‍රාහ්මණයා අරමුණු කරගෙන. උදය බමුණුතුමාට පින්වත්නි පෙර කරපු කුසල කර්මයන්ගේ බලය, පෙරපිරු පාරමිතාවන්ගේ ශක්තිය නිසා මෙයාට පුළුවන්කමක් තිබුණා මේ දහම දකින්ට, මේ ධර්මාවබෝධය ලබන්ට. එතකොට මේ සංසාරයෙන් ඈතර වෙන ඒ විමුක්තිය ලබා ගැනීමේ ඒ සසර මහා පුණ්‍ය සම්පත්තිය මේ උදය බමුණුතුමා ළඟ තිබුණා. භාග්‍යතුන් වහන්සේ මහා කරුණා සමාපත්තියට සමවැදිලා බලනකොට පින්වත්නි මේ උදය බමුණ දවසක් දකිනවා. උන්වහන්සේ මේ ගැන කල්පනා කරලා උන්වහන්සේ දවසක් වැඩම කරනවා උදය බමුණගේ නිවසට. මේ උදය බමුණගේ නිවසත් ඉතින් සාමාන්‍ය එකක් නෙවෙයි පිනවනි, මහා වත්තක් මැද මුළු වත්ත වටේම විශාල තාප්පයක් ගහලා ඒක ඒ මැදටත් ඒ ගේට්ටුව ළඟ ඉඳලා සෑහෙන දුරක් යන්න ඕන මේ නිවසට. ඉතින් මේ වගේ උන්වහන්සේ වැඩම කරන උදය බමුණගේ නිවසට. ඉතින් උදය බමුණ දැක්කා භාග්‍යතුන් වහන්සේ කියලා. එහෙම ලොකු අවබෝධයකුත් නැහැ, ශ්‍රමණයෙක් කියන අවබෝධය තමයි තිබුණේ පළවෙනි දවසේම. ඉතින් පිණ්ඩපාතේ ඇවිල්ලා ඉන්නවා කියලා තමයි දැක්කේ. ගිහිලා පාත්‍රයේ අරගෙන බොහොම රසවත් දානේ පාත්‍රයක් හදලා දුන්න, මුළු පාත්‍රයේ පිරෙන්නම.
එතකොට ඒකේ කිසිම දෙයක් අඩු කළේ නැහැ. පළතුරුද කැවිලිද මේ

දේම කාද්‍ය බෝධ්‍ය හැම දෙයක්ම අංග සම්පූර්ණවම ඒ පාත්‍රයේ පෙරෙන්ඩම එක සකස් කළ දුන්න උදේ බමුණ. හැබැයි භාග්‍යතුන් වහන්සේ සමග වචනයක්වත් කතා කළේ නැහැ. ඉතින් භාග්‍යතුන් වහන්සේ පාත්‍රය ගත්තා. ඊට පස්සේ උන්වහන්සේ විහාරයට වැඩි අනිත් භික්ෂුන් වහන්සේලාටත් ඒ බෙදලා කරලා උන්වහන්සේ පිණ්ඩපාතේ වැළඳුවා. දෙවන දවසෙත් ගියා. දෙවන දවසෙත් ගියාම දෙවන දවසෙත් දුන්න පින්වත්නි පාත්‍රයක් පිරෙන්නම දාන අර විදිහටම හදලා දුන්නා. කිසිම අඩුවක් කළේ නැහැ. දෙවන දවසේ හැබැයි අර පළවෙනි දවසට තරම් පැහැදීමක් නැහැ උදේ බමුණ තුළ. උදේ බමුණ කල්පනා කළා ඊයේ දුන්න ආදත් ඇවිල්ලා නේද? එහෙම හිතනවා පින්වන්නේ. එහෙම හිතුවා. ඊට පස්සේ එදත් කතාවක් බහක් නැහැ. දාන ටික පිළිගන්නවා, පාත්‍රය පිළිගන්නවා. උන්වහන්සේ එදත් නිශ්ශබ්දවම විහාරයට වැඩම කළා. තුන්වෙනි දවසෙත් භාග්‍යතුන් වහන්සේ වැඩම කළා පින්වන්නේ. තුන්වෙනි දවසෙත් පාත්‍රය ගත්ත, හිතුවා දැන් අද නම් මොනවම හරි කියන්න ඕන. දැන් ඊයෙත් ආවා, පෙරේදත් ආවා, අදත් ඇවිල්ලා. එතකොට මේ ආහාරයට තියෙන ගිජුභාවය නිසා තමයි මේ එන්නේ කියලා උදේ බමුණ කියන්නේ, හිතන්නේ. පාත්‍රයේ පෙරෙන්ඩම කිසිම අඩුවක් කළේ නැහැ. පළවෙනි දවස වගේම දානය සකස් කළේ, ඔක්කොම සම්පූර්ණ කළා. පාත්‍රයේ දින ගමම්ම උදේ බමුණ කිව්වා නැවත නැවතත් එනව නේද? පුනක් පුනං ආගච්ඡති, නැවත නැවත එනව නේද? භාග්‍යවතුන් වහන්සේ උනාට, ශ්‍රමණ බවත් ගෞතමයන් උනාට මේ ආහාරයට හරි ගිජුයි නේද කියලා ඇහුවා බුදුහාමුදුරුවන්ගේ. කටුවාවේ තියෙන නිකං මේ හරි ප්‍රේතයි කියලා, පක්කටෝ කියලා හඳුන්වන්නේ හරි ප්‍රේතයි කියලා අටුවාවේ සඳහන් කරලා තියෙන පින්වන්නේ. එතකොට භාග්‍යතුන් වහන්සේ උදේ බමුණගේ ඔන්න ඔය වචනයෙන්ම උදේ බමුණට බොහොම ලස්සන ධර්මානුශාසනාවක් දේශනා කරන ලස්සන කවි හයක ලස්සනට උන්වහන්සේ දේශනාව කරන උදේ බමුණට. බමුණ නැවත නැවත සිදු නොවෙන්නේ මොකක්ද? ඔන්න බමුණගෙන් අහපු ප්‍රශ්නය. බමුණ නැවත නැවත සිද්ධ නොවෙන්නේ මොකද්ද? මේ ලෝකයේ තියෙන හැම දෙයක්ම නැවත නැවත සිද්ධ වෙන දේවල් තියෙන්නේ. මේ ලෝකයේ තියෙන හැම දෙයක්ම නැවත නැවත සිද්ධ වෙන දේවල් තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ පළවෙනි ගාථාව උදේ බමුණට දේශනා කරනවා.

ටං මොකද කියන්නේ? පුනප්පුනං චේව වපන්ති බීජං. ගොවියා බීජ වපුරනකොට නැවත නැවත බීජ වපුරනවා. දැන් ගොවියෙක් මේ කන්නේ හදලා ඉවරලා පින්වත් ඊළඟ කන්නේ හදන්න නැතුව ඉන්නවද? බීජ වපුරනකොට මේ ලියද්දට විතරක් බීජ වපුරලා ඊළඟ ලියද්දට බීජ වපුරන්නේ නැතුව ඉන්නවද? එතකොට ගොවියා නැවත නැවත නැවත නැවත බීජ විජු වැපිරීම සිද්ධ කරනවා. එතකොට ඒක නැවත නැවත සිද්ධ වෙන දෙයක්. භාග්‍යතුන් වහන්සේ සඳහන් කරන්නේ මේ මං පැමිණීම විතරක් නැවත නැවත සිද්ධ වෙනව නෙවෙයි. මේ ලෝකේ සිද්ධ වෙන හැම දෙයක්ම නැවත නැවත තමයි සිද්ධ වෙන්නේ. ඊළඟ කාරණාව භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, පුනප්පුනං වස්සති දේවරාජා. වස්සවලාහක දෙවියෝ නැවත නැවතත් මොනා කරනවද? වර්ෂාව ඇති කරනවා පින්නවනේ. වර්ෂාව නැත්තම නැත්තේ නැහැනේ පින්නවනේ. නැවත නැවත නැවත නැවත. දැන් වර්ෂාව ඇවිල්ලා මහා ගංගාවල් ගලාගෙන ගම් වතුර ගලලා උතුරලා මහා හානි සිද්ධ වෙලා එහෙම තිබුණා කියලා ඊළඟ දවසේ වැස්සෙන්නේ නැතුව තියෙනවද? ආ වැස්ස නතර වෙනවද? අම්මෝ වැස්සාවම මේ ගංගාවල් ගලනවා හානි වෙනවා මෙහෙම වෙනවා කියලා එහෙම වැස්ස නතර වෙන සිරිතක් නැහැ නේ පින්නන්නේ. එහෙම වැස්ස නතර වෙන්නේ නැහැ නේ. එහෙම නතර වෙනවද? නෑ, එහෙම නතර වෙන්නේ නැහැ. එතකොට නැවත නැවත වැස්ස එනවා. ඒක සාමාන්‍යයි. ඒ වගේමයි පින්වත්නි, ඊළඟ කාරණාව තමයි පුනප්පුනං කෙත්තං කස්සකන්ති කස්සකා. ගොවියෝ නැවත නැවතත් කුඹුරු කරනවා. දැන් මේ කන්නේත් මේ කන්නේ කුඹර කරලා වෙලා පින්වත්නි, ආ මේ කන්නේ කළා මැති ඊළඟ කන්නේ ඕනේ නැහැ කියලා ඒක අතහැරලා දානවද? නෑ, මේ කන්නේ භෝග අස්වැන්න ගත්ත අස්වැන්න විකුණ ගන්නවා කරනවා. ඊට පස්සේ ආ ඊළඟ කන්නේත් කරනවා. ආයේ කී අස්වැන්න ගන්නවා. ආය නැවත ඊළඟ කන්නේ කරනවා. නැවත නැවත ගොවියෝ කරනවා. දැන් අපේ තාත්තගේ කුඹර කරායින් පස්සේ තාත්තා ඒක කළේ වෙලා අපි හිතමුක තාත්තා මරණයටපත් වුණා කියලා. අනේ තාත්තා කරපු කුඹරනේ කමන්නේ කියලා අපි ඒක අතහැරලා දාන්නද? පුරන් වෙන්න හරිනවද? නෑනේ. ඒක මොකද කරන්නේ? කවුරු හරි නැවත නැවත නැවත නැවත ඒ කුඹුරු කරනවා. නැවත නැවත ගොවියෝ මොකද කරන්නේ? කුඹුරු වගා කිරීම කරනවා. ඒ වගේමයි පුනප්පුනං ධඤ්ඤමුපේති රට්ටං කියලා කියන්නේ රජතුමා මොකද කරන්නේ පුන්වත්නි? නැවත නැවතත් මොකද්ද කරන්නේ? රටපාලනය කරනවා. නැවත නැවතත් රටපාලනය කරනවා. රජු නැවත නැවත රටපාලනය කිරීම සිද්ධ කරනවා. එතකොට දැන් මේ කාලයේදී මට රාජ්‍යත්වය ලැබුණා, රජකම ලැබුණා, එහෙනම් එකපාරකින් මට රජකම ඇති කියලා අතෑරලා දාන සිරිතක් තියෙනවද? එහෙම සිරිතක් නැහැ නේද? කොහොම හරි මැරෙනකන්වත් කමන්නේ, රජකමේ ඉන්න තමයි බලන්නේ. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. එතකොට රජු නැවත නැවත රාජ්‍ය පාලනය කරනවා. ඒක හැටි පින්නවනේ. පුනප්පුනං යාචකා යාචයන්ති. යාචකයෝ අදත් ඉල්ලනවා, හෙටත් ඉල්ලනවා. එහෙම ඉල්ලන්නේ නැතුව ඉන්නවද පින්න? දැන් අද යාචකේ කියලා මොනව හරි දුන්නම ඊයේ මට දුන්නනේ, ඒ නිසා අද ඉල්ලන්න ඕනේ කියලා එහෙම නොඉල්ලා ඉන්නවද? නෑ, හැමදාම ඉල්ලන සාමාන්‍ය ස්වභාවයක. එතකොට පින්වන්නේ යාචකයෝ හැමදාම ඒ යාචක කටයුත්ත සිද්ධ කරනවා, ඉල්ලනවා. එතකොට පුනප්පුනං දානපති දදන්ති. මොකද කරන්නේ? දානපතිව නැවත නැවත දෙනවා. දන් දෙන මිනිස්සු, දන් දෙන මිනිස්සු මේ ජීවිත කාලයට මේක දානයක් දෙනවද? දැන් අපි හිතමුකෝ, දැන් සලාක දානයක් ගේන මිනිස්සු කියලා, ආමන් ගිය මාසේ දාන ගෙනාවනේ, මේ මාසේ දාන ගෙනියන්න ඕනේ නැහැ කියලා එහෙම හිතනවද? නෑ, දානපතිව නැවත නැවත දන් දෙනවා පින්වන්නේ. යහපත කරන මිනිස්සු නැවත නැවත යහපත කරනවා. එතකොට දන් දෙන්න සිතුවිල්ල පහළ වෙච්ච කෙනා නැවත නැවතත් මේ අවුරුද්දෙත් දෙනවා, ඊළඟ අවුරුද්දෙත් දෙනවා, ඊළඟ අවුරුද්දෙත් දෙනවා. වාර්ෂිකව දෙන දාන තියෙනවා, මාසිකව දෙන දාන තියෙනවා. එහෙම තියෙනවා පින්වන්නේ. එතකොට දානපතියන් මොකද කරන්නේ? නැවත නැවත නැවත නැවත දානය දෙනවා. ඒක තමයි ස්වභාවය. පුනප්පුනං දානපති දදත්වා පුනප්පුනං සග්ගමුපේති තාන. දානපතියෝ නැවත නැවත දන් දීලා මොකක් කරනවද? පුනප්පුනං සග්ගමුපේති තානං. නැවත නැවතත් ගිහිල්ලා පින්වත්නේ දිව්‍ය තලයන්වල පහළ වෙනවා. දිව්‍ය ලෝකවල පහළ වෙනවා නැවත නැවත ගිහිල්ලා. අපි දන් දෙනකොට නැවත නැවත ඇවිල්ලා
පින්වත්නි මේ ලෝකයට එනවා, දන් දෙනවා, නැවත නැවත ස්වා දිව්‍ය තලයන් වල ගිහිලා පහළ වෙනවා, මහේසාක්‍ය දෙවියන් වෙලා ඉපදෙනවා. එතකොට ඒකත් පින්වත්නි නැවත නැවත සිද්ධ වෙනවා. එතකොට එකපාරක් දිව්‍ය තලයක පහළ වුණා කියලා ආය දිව්‍ය තලයන් වල පහළ වෙන්නේ නැහැ කියලා කාරණාවක් නැහනේ. එනිසා සසර අපි කරන දේවල් එක්ක, සසර කරන යහපත් දේවල් එක්ක පින්වත්නි නැවත නැවතත් නැවත නැවතත් මොකද වෙන්නේ? දිව්‍ය තලයන් වල පහළනවා. പ്രേත තලයේත් එහෙමයි. ඒ වගේම නිරයත් එහෙමයි. නිරය භූමි වලත් එහෙමයි. තිරිසන් අපායෙත් එහෙමයි. ඔය හැම එකකම පින්වත්නි අපි නැවත නැවත නැවත නැවත පහළ වීම සාමාන්‍ය කාරණාවක් බවට පත් වෙනවා. ඒ ඒ කෙනා කරන කියන කුසල අකුසල කර්මයන් අනුව තමයි පින්වත්නි තමන් ඉපදෙන දිව්‍ය තලයකද මනුෂ්‍ය තලයකද කියලා, එමන් නැත්තම් තිරිසන් යෝනියකද പ്രേත යෝනියකද කියලා තීරණය වෙන්නේ නැවත නැවත නැවත නැවතත්. හැබැයි ඒවත් සිද්ධ වෙනවා. ඒ වගේමයි පුනප්පුනං කීර සිකාගත් උපේති. එතකොට කිරි දෝවනාය පින්වත්නි, කිරි දෝවනාය නැවත නැවතත් කිරි දෝවනවා. ඒ වගේමයි වච්චෝ මාතරං උපේති කියලා කියන්නේ වසු පැටියා අම්මා ගාවට කිරි බොන්න නැවත නැවතත් යනවා. බලන්න පින්නෝනේ මේ ලෝකේ බලන්නකෝ, අපි බලන් ගියාම කොච්චර දේවල් නම් නැවත නැවත සිද්ධ වෙනවද නේද? ඈ අපි කෑම කන එක වුණත් නැවත නැවත කරන එකක් නේ පින්නෝනේ. නාන එක, අඳින එක, පළඳින එක නේ. මේ හැම දෙයක්ම නැවත නැවත සිද්ධ වෙනේවානේ. රස්සාව කරන එක, අද රස්සාවට යනවා, හෙට රස්සාවට, නැවත නැවත නැවත නැවත ඒවක් කෙරෙනවා. එතන මේ මේ මේ මේ උදේ සූත්‍රයේ තියෙන මේ සාංශාරික වශයෙන් අපිට මූණ පාණ්ඩ සිද්ධ වෙන බොහෝ කරන කාරණාවන් තමයි පින්නන්නේ මේ සූත්‍රය තුළ තියෙන්නේ. එතකොට හෘද ස්පන්දනය පින්නන්නේ නේ, නැවත නැවත නැවත නැවත නැවත නැවතත් හෘද ස්පන්දනයත් වැඩ කරනවනේ. පපුවේ හෘද ස්පන්දනය නැවත නැවත වැඩ කරනවා. ඉතින් අන්න ඒ වගේ පින්නන්නේ අපි මනුෂ්‍ය මේ ගැබක පිළිසිඳ ගන්න එක, හුණප්පුණං මන්ද මුපේති ගබ්බං, මාත්‍රු ගැබක හෝ මොකක හෝ අපි ගැබක පිළිසිඳ ගන්න එකත් නැවත නැවත නැවත නැවත සිද්ධ වෙන කාරණාවක්. ඒවා සිද්ධ නොවෙනවා කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. ඒවා හැම එකක්ම නැවත නැවත සිද්ධ වෙනවා. ඒ වගේමයි පින්වන්නේ පුනප්පුනං ජායති මීයතිච. අපි මරණයටපත් වෙන එකත් පින්වත්නි, මැරෙන එක ඉපදෙන එකත් නැවත නැවත නැවත නැවත සිද්ධ වෙන කාරණාවක් නේ. මැරෙනවා ඉපදෙනවා, මැරෙනවා ඉපදෙනවා. එහෙනම් මේ සංසාර ගමන අපිට යන්න සිද්ධ වෙනවා නේද පින්නන්නේ? සසර ගමන අපිට දුවන්න සිද්ධ වෙනවා නේද? එතකොට එහෙනම් ඒකත් නැවත නැවත සිද්ධ වෙන කාරණාවක් හැටියටයි භාග්‍යතුන් වහන්සේ උදේ බමුණට පෙන්වා දෙන්නේ. ඒ වගේම තමයි පුනප්පුනං සීවතිකං හරಂತಿ. මේ මරණය පින්වත්නි අපි නැවත නැවතත් මොකද කරන්න? මේ ශරීරය අරගෙන යන සෝහනට අරගෙන යනවා, ආයිගේ ආයි ඉපදෙනවා, ආයි මැරෙනවා සෝහනට අරගෙන යනවා, ආයි ඉපදෙනවා, ආයි මැරෙනවා සෝහනට යනවා. ඔය වගේ රටාවක් තමයි, ඔය වගේ චක්‍රයක් තමයි පින්වත්නි අපේ ජීවිතයේ ගත වෙන්නේ. එතකොට චක්‍රය මත තමයි නැවත නැවත සිදුවීම තීරණය වෙන්නේ. එහෙනම් පින්වත්නි එතනදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මග්ගංච ලද්ධා අපුනබ්බවාය. යම් කෙනෙක් මාර්ගඵල අවබෝධ කරගත්තා නම්, යම් කෙනෙක් මාර්ගඵල අවබෝධ කරගත්තා නම් ඒ කියලා කියන්නේ පින්වන්නේ සෝවාන්, සකදාගාමී, අනාගාමී, අරිහත් කියන මේ මාර්ගඵලයන්ටපත් වුණා නම් අන්න මග්ගංච ලද්ධා අපුනබ්බවාය නැවත නැවත එයයි ඉපදීමක් නැහැ. එතකොට මෙතනදී පින්වත්නේ ඒ මාර්ගඵල අවබෝධයේදී විශේෂයෙන්ම අපි ලබන්න ඕන අවබෝධයන් තුනක් තියෙනවා. ඒකට අපි කියනවා තුන්තරා බෝධිය කියලා අපි සඳහන් කරන්නේත් ඒ කාරණාවමයි. ඒ කියලා කියන්නේ පින්වන්නේ සම්මා සම්බුද්ධත්වයට පත්වීම, පච්චේක සම්බුද්ධත්වයට පත්වීම, ඒ වගේමයි මහරහත් භාවයට පත්වීම. මෙන්න මේ
අවස්ථාවන් තුනට යම් කෙනෙක් පත් වුණොත් කවදාවත් එයා ආය නැවත නැවත ඉපදීමක් නම් සිද්ධ වෙන්නේ නැහැ. ඒ කෙනාට නැවත නැවත ඉපදීමක් සිද්ධ වෙන්නේ නැහැ පින්නන්නේ. එතකොට ඒ ධර්මය අවබෝධ කරගෙන දහම අවබෝධ කරගත්ත දහම දැක්ක කෙනාටයි පින්වන්නේ ඒ අවබෝධයට යන්න පුළුවන්නේ. දහම දැක් නොදැක්ක කෙනාට ඒ අවබෝධයට කවදාවත්ම යන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් මේ සසර මේ සියලු දේවල් නැවත නැවත සිද්ධ වෙනවා කියන ඒ ධර්මතාවය එයා දැකලා තියෙනවා. එතකොට ඒ ධර්මතාවයේ පිළිබඳව එයාට අවබෝධයකුත් තියෙනවා. ඒ අවබෝධය අනුව තමයි එහෙනම් එයා ඒ ජීවිතය ගත කරන්න පින්වත්නි. ඒ අවබෝධය ලැබපු කෙනාට ආය කවදාවත් නැවත නැවත උපදින්න ඕනේ නැහැ පින්වත්නි. ආය කවදාවත් එයා පුනප්පුනං ජායති මියති වෙන්නේ නැහැ. මග්ගංච ලද්දා අපුනබ්භවාය කියලා උන්වහන්සේ දේශනා කළේ එකයි. න පුනප්පුනං ජායති බූරිපඤ්ඤෝ. ඒ කෙනා ආය නැවත නැවත ඉපදීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ කෙනාගේ ඒ උතුමන් වහන්සේලා නැවත නැවත ඉපදෙන්නේ නැහැ. උන් ඒ අය පින්වත්නි එහෙනම් ඒ අමා මහ නිර්වාණ ධාතුවට පත් වෙච්ච අය. එහෙනම් ඒගොල්ලෝ නැවත නැවත ඉපදීම තමයි නතර කරලා තියෙන්නේ. නැවත නැවත ඉපදීම තමයි ඒගොල්ලෝ නතර කරේ. අනේ ඒ අවබෝධය තමයි ඒගොල්ලෝ ලැබුවේ. ඒකයි කියන්නේ එතකොට ප්‍රඥාව තියෙන්න ඕන පින්වන්නේ. ඒ ප්‍රඥාව ඇති ආර්ය මාර්ගය අවබෝධ කරගත්ත උත්තමයාට තමයි පින්වත්නේ ඒ අරහත්වයට පත්වෙන්න, පච්චේක සම්බුද්ධත්වයට පත්වෙන්න, සම්මා සම්බුද්ධත්වයට පත්වෙන්න පුළුවන්කමක් තියෙන්නේ. ඒ අවබෝධය ලැබපු නැති කෙනාට, ඒ ප්‍රඥා මාර්ගයට ගියේ නැති කෙනාට, ඒ ආර්ය මාර්ගයට පත්වෙච්ච නැති කෙනාට කවමදාකවත් ඒ තත්වයට යන්න පුළුවන් කමක් නැහැ. ඔන්න ඔය කාරණාවන් ටික පින්වන්නේ උදේ බමුණට භාග්‍යතුන් වහන්සේ බොහොම ලස්සනට දේශනා කරනවා. මේ කාරණාවන් ඇහුවයන් පස්සේ අභික්ඛන්තං වා භෝගෝතම, අභික්ඛන්තං වා භෝගෝතම, නික්කුජ්ජිතං වා උක්කුජ්ජය, පටිච්චන්නං වා විවරය, මූලස්ස වා අන්ධකාරේ, තේල පජ්ජෝතං ධාරේය රූපානි දක්ඛිනින්තිති. මෙන්න මේ විදිහට බොහොම සතුටු වාක්‍යයක් ප්‍රකාශ කරනවා. කවුද ප්‍රකාශ කරන්නේ පින්වත්නි? උදය බමුණ. උදය බමුණත් ප්‍රකාශ කරනවා මනාව වැටහුණා භාග්‍යතුන් වහන්ස, මනාව වැටහුණා. හරියට යටි කුරු කරලා තිබුණු දෙයක් උඩු කුරු කළා වගේ. ඒ කියලා කියන්නේ පින්වත්නි, මූණින් අතට හරවලා තිබුණු වාජනයක් හරියට උඩ පැත්තට හැරෙව්වා වගේ තේරුණා. ඒ වගේම ඇස් නොපෙනෙන කෙනෙකුට, මාර්ගයේ අතරමං වෙච්ච කෙනෙකුට මාර්ගය පෙන්වලා දුන්නා වගේ, අඳුරු කුටියකට තෙල් පහනක් දැල්වලා ආලෝක කළා වගේ මනාව වැටහුණා භාග්‍යතුන් වහන්ස, මනාව වැටහුණා කියලා මේ උදේ බමුණ කියනවා. උදේ බමුණට සෝවාන් වෙන්න පුළුවන් කමක් ලැබුණා පින්වත්නි. අවසානයේදී මහ රහත් භාවයට පත් වෙලා මේ සසර ගමන අවසන් කරගන්න පුළුවන් කමක් ලැබුණා. එනිසා පින්වත්නි, මේ ලෝකයේ තියෙන අපිට හැමදාම නැවත නැවත සිද්ධ වෙන දේවල්. ඒකයි අපි හැම දෙයක් පසුපසෙම නැවත නැවතත් හඹාගෙන යන්නේ. අපිට ආශාවල් වැඩි. ඒකයි පින්වන්නේ, කිසි දෙයකින් තෘප්තිමත් වෙන්න බැරි සමාජයක් බිහි වෙලා තියෙන එකයි. නිසා ශෝක නොකරන කාරණාවන් අපි ඉගෙන ගන්න ඕන පින්වත්නි. නිසා ගොඩක් වෙලාවට පින්වන්නේ අපි දරුවන්ට ආදරෙයි කියලා කියන්නෙම මේ දරුවන්ට මේ ශෝක නොකරන කාරණාවන් කියලා දෙන්න. නැත්තම් ඒ අය මේ සසර හරි අතරමං වෙනවා, හරි අසරණ වෙනවා. දරුවන්ට මොන දේ ලැබලා දුන්නත් ಗುಣධර්ම ලැබලා දෙන්නේ නැත්තම්, යහපත් ධර්මතාවයන් කියලා දෙන්නේ නැත්තම්, හොඳ නරක කියලා දෙන්නේ නැත්තම්, සත්පුරුෂ ලක්ෂණ කියලා දෙන්නේ නැත්තම්, සත්පුරුෂෙක් විදිහට මේ සමාජයේ ජීවත් වෙන්නේ මොකක්ද කියලා
ඔබ කියලා දෙන්නේ නැත්තං අන්න එහෙනම් ඔබේ දරුවාට කරන ලොකුම අසාධාරණේ ඔබ තමයි කරලා තියෙන්නේ. එනිසා මගේ දරුවා, මගේ ස්වාමියා, මගේ බිරිඳ, මගේ අම්මා, මගේ අප්පච්චි මේ විදිහට මමත්වයෙන් යුක්තව අපිට මොන ආකාරයේ සම්බන්ධයක් තිබුණත්, මොන ආකාරයේ ලේනෑකමක් තිබුණත් අපි මැරුණම අපි හැම දෙනාම ගිහිල්ලා එක තැන ඉපදෙන්නේ නැහැ. ඒ නිසා ඒ අයට හොඳ තැනක ඉපදෙන්න අපි යහපත් ගුණධර්ම කියලා දෙන්න ඕන. සත්පුරුෂයෙක් විදිහට සමාජයේ ජීවත් වෙන මාර්ගය පෙන්වලා දෙන්න ඕන. ඒ අය ගිහිල්ලා මැරිලා ගිහිල්ලා പ്രേත ලෝකයක හරි තිරිසන් අපායේ හරි එහෙම නැත්නම් මහ නිරයේ හරි ගිහිල්ලා ඉපදුනොත් ඒකේ වැරදිකාරයා කවුද? එහෙනම් සම්පූර්ණයෙන්ම අපි. එහෙනම් ඒ මාර්ගයේ පෙන්නලා දෙන එක නේද වැඩිහිටියන් විදිහට, අම්මා තාත්තා විදිහට අපේ යුතුකම බවට පත් වෙන්නේ. එනිසා වර්තමාන සමාජයේ තුල ඒ ගුණ ධර්ම කියලා දෙන එක, ගුණ ධර්ම වලට පුරුදු පුහුණු කරන එක හරිම අඩු වෙලා තියෙනවා පින්වත්නි. එනිසා ඔබ හැමදාම දරුවට දෙන්නේ ශෝක කරන්නට කාරණාවන්ද, එහෙම නැත්නම් ශෝක නොකරන්නට කාරණාවන්ද කියලා ඔබ තේරුම් ගන්න ඕන. එනිසා ඒ අධ්‍යාපනය තුල පින්වත්නි, ඒ ලබන විෂය දැනුම තුල කෙනෙක්ගේ ගුණධර්ම තීරණය කරන්නට බෑ. එනිසා අපේ දරුවන්ට දෙන්න ඕනේ ගුණධර්ම ටික. ඒ ගුණධර්ම ටික දුන්නේ නැත්නම් සුපින්වත්නි අපිට හැමදාමත් ඒ කනගාටුව, ශෝකය, සිත්ඇවුල, පීඩාව, වේදනාව තුල ජීවත් වෙන්න සිද්ධ වෙනවාමයි. නිසා ඒ අය අපි හැම දෙනාම එකම තැන මැරිලා ගිහිල්ලා ඉපදෙන්නේ නැහැ. එකම ස්ථානයක ඉපදෙන්නේ නැහැ පින්වත්නි. ඒ නිසා මේ ඒ තැන්වල, ඒ භවයන්වල, ඒ කලාව කුසල අකුසල කර්මයන්ගේ බලය ශක්තිය තුල තමයි අපේ ජීවිතය තීරණය වෙන්නේ, ඊළඟ ආත්ම භාවයන් තීරණය වෙන්නේ. එනිසා ඒ අයට ගුණධර්ම පුහුණු කරන්න මේ කර්මයෙන් පින්වන්නේ අපිට බලපාන හැම දෙන්න හැම කෙනාටම කර්මය තමයි හේතු සාධකයක් බවට පත් වෙන්නේ. කම්මස කෝමිහි, කම්ම දායාදෝ, කම්ම බන්දු, කම්ම පටිසරණෝ, යං කම්මං කරිස්සාමි, කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමි. කර්මය තමයි මගේ නෑදෑයා, කර්මය තමයි මගේ හිතවතා, කර්මය තමයි මගේ මිත්‍රයා. එහෙනම් මම ඉපදෙන තැන තීරණය කරන්නේ කර්මය. මම මොනවද මට ලැබෙන්නේ කියලා තීරණය කරන්නේ කර්මය. එහෙනම් මේ කර්මය නෑදෑයා කරගත්ත, කර්මය මිත්‍රයා කරගත්ත, කර්මය හිතවතා කරගත්ත, කර්මය නම් අපි පසුපසෙම ගමන් කරන්නේ, අපි මේ අයට පුරුදු කරන්න ඕන යහපත් දේවල් නේද? එහෙනම් ඒ අයගේ ශක්තියන් අනුව තමයි ඇයට ලැබෙන දේවල් ලැබෙන්නෙත් පින්වන්නේ. තමන් හොඳ කුසල කර්ම කරලා තිබුණත් බොහොම සැපවත්, බොහොම පහසු, බොහොම හොඳ ජීවිතයක් ඒ අයට ලැබෙනවා. ඒ වගේමයි තමන් අකුසල කර්ම කරලා තියෙනවා නම් තමන්ට විවිධාකාරයේ පීඩාවන්, ලෙඩ රෝග, විවිධ විදිහට පින්වන්නේ ඒකත් බලපාන කාරණාවක් බවට පත් වෙනවා. එනිසා මේ කර්මය තමයි අපි දායාද කරගෙන තියෙන්නේ දරුවන්ට උගන්නන්නට, ශෝක නොකරන්නට කාරණාවන්, වැළපෙන්න කාරණාවන් උගන්නන්නට එපා. ශෝක නොකරන්නට නම් මගේ දරුවනේ මෙන්න මේ ටික ඉගෙන ගනිලා කියලා දරුවන්ට පෙන්නලා දෙන්න, යහපත් මාර්ගය පෙන්නලා දෙන්න අම්මේ අප්පච්චි. එනිසා එහෙම පෙන්නලා දුන්නොත් අන්නේ දරුවට ඇත්තටම ආදරේ අම්මා කෙනෙක් ඔබ, අනේ දරුවට ඇත්තටම ආදරේ තාත්තා කෙනෙක් ඔබ. දැන් වර්තමාන සමාජයේ ගත්තම වැඩිහිටියන්ට ගෞරව කරන්නේ, අම්මා තාත්තට ගෞරව කරන්නේ, ගුරුවරයෙකුට ගෞරව කරන්නේ. අනේ ඒ වගේ බොහෝ අවස්ථාවලදී අපිට දකින්න පුළුවන් කමක් තියෙනවා සමාජයේ එවැනි අවස්ථාවන්. එනිසා බොහෝ දේවල් පින්පව පිළිබඳව මහා විශ්වාසයක් නැහැ, කර්මය කර්මඵලය පිළිබඳව මහා විශ්වාසයක් නැහැ. ඔකෝම තාක්ෂණයත් එක්ක තමයි මයින්ඩ ගන්න, විද්‍යාවත් එක්ක තමයි හැමදේම මයින්ඩ ගන්න. ඉතින් ඒවා පිළිබඳව විශේෂ සැලකිල්ලක් නැහැ. ඉතින් ආගමික කටයුත්තක් යහපත් දෙයක් කරන්න ඕන කියන එහෙම සිතුවිල්ලක් නැහැ. එතකොට එහෙම බොහොම දීන සිතුවිලි තුළ ගත කරන මිනිස් ජීවිත අපිට ඕන තරම් මුණ ගැහෙලා තියෙනවා.
එමුණා පෙන්වන්නේ අවසානයට අම්මට තාත්තට සලකන්නේ නැහැ. ඇයි ආයේගේ වටිනාකම දන්නේ නැහනේ. ಗುಣධර්ම ගැන දන්නේ නැහනේ. ಗುಣධර්ම දන්නේ නැති නිසා වටිනාකම දන්නේ නැති නිසා සමහර වෙලාවට පිය සිද්ධ වෙන පින්වත්නි දෙමාපියන් බොහොම දුක් මහන්සිලා තමන්ගේ මුළු ජීවිතේම කැප කරලා දරුවෝ සකස් කරලා හැඬු කඳුලින් ඒ ජීවිතේ ගත කරන්නයි සිද්ධ වෙන්නේ. එනිසා ශෝක නොකරන්ට නම් පින්වත්නි දරුවට කියලා දෙන්න අපි මැරෙන මිනිස්සු කියලා. අපි සදාකාලික නෑ කියලා කියලා දෙන්න. අපි මැරෙන්න ආපු මිනිස්සු කියලා ඒ දරුවට හේතු ගන්නන්න දරුවට උගන්නන්න. අපි මැරෙන්න ආපු මිනිස්සු කියන එක උගන්වුවොත් ඒ අවබෝධය ලැබලා දුන්නොත් අන්න ඒ කෙනාට පුළුවන් වෙනවා පින්වත්නි අර ශෝක නොකරමින් අර හරියට උරග ජාතකයේ අර කුමාරයා ගිහිල්ලා අර පුත්‍රයා ගිහිල්ලා අර කළු නාගයාව දෂ්ට කළ මරණයට පත් වෙලා ශක්‍ර දෙවියෝ වෙලා ඉපදුනා වගේ අන්න එහෙනම් යහත්පත් ආත්මභාවයක් සසර පුරාවටම ලබලා තමන්ගේ සංසාර ගමන අවසන් කරලා උතුම් නිර්වාණ ශාන්තිය සාත්සාත් කරගන්න අන්න එයාට පුළුවන් කමක් ලැබෙනවා. අන්න ඒ නිසා පින්වත්නි ජීවිතය ගැන හිතන්ට ඕන, කල්පනා කරන්ට ඕන, ධර්මය ගැන හිතන්ට ඕන, කල්පනා කරන්ට ඕන, ධර්මානුකූලව තමන්ගේ ජීවිතය ගත කරන්ට උත්සාහ කරන්ට ඕන. අන්න එතකොට පින්වත්නි අපිට මෙලව බියවෙන්ට කාරණාවකුත් නැහැ, පරලොව බියවෙන්ට කාරණාවකුත් නැහැ. දෙලොවම යහපත් කරගෙන ඒ අමා මහ නිවනින් සැනසීම ලබන්ට අපිට පුළුවන් කමක් ලැබෙනවා. එනිසා දැන් කල්පනා කරගන්නට උදෑසනම මේ හැම දෙනාම සියත බණ මඩුවත් එක්ක එකතු වෙලා මගේ ලෝතර සම්මා සම්බුදුචානන් වහන්සේ මේ ලෝක සත්වයා කෙරෙහි මහා කරුණාවෙන් දේශනා කරන්ට යෙදුන ඒ නෛර්යානික ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්ට යෙදුනා. ඒ තුල සබ්බදානං ධම්මදානං ජිනාති කියන ආකාරයට සියලු දානයන් අතරින් අග්‍රතම දානය බවට පත්වන ධර්ම දානමේ පින්කම ඔබ අප හැම දිනාටම සිද්ධ කරගන්න පුළුවන් කමක් ලැබුණා කියලා සතුටු වෙන්න. සසර වසන තුරු නිවන් දකින තුරු මට මේ ධර්මානුශාසනාවේ කුසලය උපනිශ්‍රේ වීම තුල සංසාරයේ කවමදාකවත් පාප මිත්‍රාශ්‍රයක් නොලැබීවා කියලා සාදු කියමු. සාදු සාදු සාදු. ඒ වගේමයි මේ සසර පුරාවටම මට කල්යාණ මිත්‍රාශ්‍රයම ලැබීවා කියලා සාදු කියමු. සාදු සාදු සාදු. ඒ වගේමයි මගේ පින්වත්නි මේ සංසාරේ අපි හැම දිනාටම මේ උතුම් ගෞතම බුද්ධ රාජ්‍ය තුලම උතුම් නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීම පිණිසම මේ පින් හේතු වේවා, උපනිශ්‍රය වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ධර්මානුශාසනාවෙන් ලබාගත් සියලු පින් ලොව සසුන ඔබ අප ආරක්ෂා කරන්නා වූ සියලුම දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා. දෙවියන්ගේ දිව්‍ය සම්පත් දිව්‍ය ආශිසුර වඩා වර්ධනය කරගනිත්වා, ඔබ අප ආරක්ෂා කරගනිත්වා, ඔබට අපට ආශිර්වාද කරත්වා, දෙවියන් පතන බෝධියකින් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියන්න. සාදු සාදු සාදු. නමින්න සීමේ පල්ලෝගේ සිරු ඥාතීන්ට මේ අපින් අනුමෝදන් වේවා. ඒ අයගේ පල්ලෝ ජීවිතේ වාසනාවන්ත වේවා. ඒ වගේම අය අවසානයේ පතන බෝධියකින් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියමු. සාදු සාදු සාදු. ඒ වගේමයි සියත FM ගුවන්විදුලි නාලිකාවේ ප්‍රධාන කළමනාකාරතුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ හැම දිනාටමත්, ඒ වගේමයි සියත බණ මඩුව සමග එකතු වෙලා මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කළ හැම දිනාටමත්, ඔබ අප හැම දිනාටමත් තුන්වන්ගේ ආශිර්වාදයෙන් සියලු දෙවියන්ගේ දේව ආරක්ෂාවෙන් සතර දළදා වහන්සේගේ පීඨෙන් සරණින් ජය ශ්‍රී මහාමුදුරන් වහන්සේගේ පීඨෙන් සරණින් රුවන්වැලි මහා සෑසමඳුන්ගේ පීඨෙන් සරණින් හැම දිනාටම නිදුක් භාවයේ සලසේවා, නිරෝගී භාවයේ සලසේවා, සුපත් භාවයේ සලසේවා. සියලුම දෙනාගේ පැතුම් ප්‍රාර්ථනා බලාපොරොත්තුන් මට්ටක ප්‍රාප්ති වේවා. යනෙන ගමන් විවංකරණ කෙර රැකී ආරක්ෂා වෙලහන දාංග වේතම්බත් ආදී කටේතු සිතූ පැතූ ආකාරයෙන් දිනෙන් දින දිනුවෙන් දිනුවටපත් වේවා. අවසානයේ ඔබ අප හැම දිනාම පතන බෝධියකින් අමා මහ නිවනින් සැනසීම ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. දෙවියන්ට ඥාතියන්ට පින් දෙමු.

0: හොඳයි, වන්දනා කරගනිමු. අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ධಂತಿ ආයුවන්නෝ සුකම් බලං ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතෝ. සෙලෝම දෙනාට තුරුණුවන්ගේ ආශිර්වාදය, සෙලෝම දෙවියන්ගේ දේව ආරක්ෂාම සැලසේවා. සාදු සාදු සාදු.
1: සියත බණ මඩුව, සියත බණ මඩුව.
2: මෙවර දේශකයාණෝ රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍යපාද කෙරවනාගම ධම්මසිරි ස්වාමින් වහන්සේ.

0: තරයි.
1: කඩේ වහලට දාපු ෂී මාස තුනෙන් මලකඩ කාලා. විකුණුපු මිනිහා ෆෝන් ආන්සර් කරන්නේ ආගියතක් නෑ.
2: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
3: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? අෆෝඩබල් කොස්ට් එකකට ඉක්මනට පැකේජස් යවන්නත් ගෙන්න ගන්නත් පික් මී ෆ්ලෑෂ් තියෙනවා. ඔයාගේ බිස්නස් එකත් එක්ස්ප්‍රෙස් කරන්න. පික් මී ෆ්ලෑෂ් කරන්න.
4: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු. Fitch rating A-LKA Outlook stable. ලියාපදිංචි මුල් සමාගමකි.
5: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුවක් Majestica ලංකා ටයිල්ස්.

0: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, බික් රේසර් හෝ බික් ලයිටර්වල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. බික් බොනන්සා. කැපුවත් දිනුම්, පත්තු කරත් දිනුම්.
1: ස්වභාවික රසගුණයක සුවබර දෙවියකට මගේ මුළු පවුලටම එක්කරන සතුට රසය.
2: කොකෝ ෆ්‍රයි, RBD පොල් තෙල්, 60 වසරකට වැඩි විශ්වාස.
3: අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.
4: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
1: ආහහහ ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
5: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස්

0: චිකන් ටික පේ.
1: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල් ෆුඩ් සිටි වෙතින් මෙගා වට්ටම් ගෝල්ඩි චිකන් සොසේජස් වැලියු පැක් ඉතිරිය රුපියල් 270යි. ෆොන්ඩ්රේ ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරිය රුපියල් 210යි. මන්චි සුපර් ක්‍රීම් ක්‍රැකර් ඉතිරිය රුපියල් 40යි. හෝමස් සබන් ඔරිජිනල් පහේ පැක් එක ඉතිරිය රුපියල් 160යි. කාගිල් ෆුඩ් සිටි
2: එන් පෑනීෂා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනීෂා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4 667 222 අමතන්න.
3: බිස්නස් වලට ට්‍රක් හොයලා මැති වෙලාද? අඩි 7 ඉඳන් 16 අමාරු වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක්.
4: ඔකද රංගාමේ අතපය වකුටු කරගෙන කෝර සිංහ සෙයියාව. බෝඩි මේ අංකල් සල්ලි ඉල්ලගෙනවත් ආවද?
5: නෑ ජයා. මගේ මේ ඇඟපත හොඳටම රිදෙනවා.
4: ගන්න ලින්ක් පස්පංගුව. හෙට උදේ නැගිටින්න පුළුවන් සිංහෙක් වගේ.
6: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි.
7: මතකද මතකද මතකද මතකද සිංහ බිග් බොනන්සා.
8: 60%ක් ඩිස්කවුන්ට් කරගෙන
7: මේ අවුරුද්දේ තාවා.
8: නිවසට අවශ්‍ය හැමදේම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්-ඉයර් ෂොපින් ෆෙස්ටිවල්.
9: මම මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
10: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
11: ගන් වතුරට සුවසුලඟට දැන් මම බය නැහැ.
10: අකුණු ගැහුවත් ගිනි ගත්තත් no problem.
11: ඒ විතරක් නෑ. බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
12: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස්
13: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්තේ සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
14: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර
15: අවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගිල්ස් ෆුඩ්ස් දිවෙතින් සුදු සීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 210යි රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 224යි කීරි සම්බසහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 260යි සුදු කකුළු සම්බසහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි තිරුගු පිටි කිලෝග්‍රෑම් එකක් රුපියල් 158යි මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමන වළංගුවන්නේ 2026 අගෝස්තු 8 සිට 10 දක්වා තොග අවසන් වන තුරු පමණයි. හොන්දිසි සහිතයි.
16: Big big දිනුමයි bonanza bonanza.
17: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, big racer හෝ big lighter වල ඇති escort ඩංකිය. 2343ට දැන්ම SMS කර. දවටනේ ළඟ තබා ගන්න.
18: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනු රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනු ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනු රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනු ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන.
19: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
20: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
21: ගන්නවා ලයිසන් එක.
22: දැන් හරිනේ අමාරු.
20: වයිෆ් කේ කටත් පොඩ්ඩක් වැඩි.
19: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
20: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
19: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 11.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 15ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19ට කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩ්ඩන ඉතින් නේද?
23: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
24: Good morning දම්බලා උදේ 8:05යි.

0: यह था टॉप स्टोरी
1: ග්‍රැන්ඩ්වියන්ට මත්ද්‍රව්‍ය ලබා දීමට තැත් කළ දෙදෙනෙක් අත්අඩංගුවට. මත්ද්‍රව්‍ය අඩංගු පාර්සල් දෙකක් බොරැල්ල මැගසින් බන්ධනාගාරයට විසිකිරීමට උත්සාහ කළ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ බන්ධනාගාරයේ තාප්පෙට උඩින් එම පාර්සල් විසිකිරීමට උත්සාහ කිරීමේදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි. පාර්සල් තුල තිබි අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 22යි ග්‍රෑම් 250ක්, ඇෂ් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 270ක්, දුම්කොළ ග්‍රෑම් 250ක්, ලයිටර් 10ක්, කුඩා ජංගම දුරකථන 2ක්, දුරකථන චාර්ජර් 2ක් සහ කරාබි යුගල 2ක් සොයා ගැනුණා. සැකකරුවන් දෙදෙනා කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි කරුවන්. ඔවුන් අද මාලිගා කන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සඳහා ඇමරිකාවේ අවහිර කිරීම වහම ඉවත් කරන ලෙස ඉරානය නිවේදනය කර තිබෙනවා. ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය පැවසුවේ හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සඳහා කොන්දේසි රැසක් ඇමරිකාවට පණවන බවයි. ඉරාන නායකින් හෝමුස් සමුද්‍ර සන්ධියේ ගමනාගමනය සිදු කර නෞකාවලින් ගාස්තු අය කිරීමට කිසිදු සැලැස්මක් නොමැති බවට ප්‍රකාශ කළ බවයි ඇමරිකානු උපජනාධිපති ජේ.ඩී. වෑන්ස් පැවසුවේ.
0: Top story.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Marbili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 011178 868

Good morning. උදෑසන විනාඩි 12යි. චුට්ටක් චුට්ටක් වෙනස් වෙලා වගේ ඇහෙයි මගේ වොයිස් එක ගණන් ගන්න එපා හරියද? පොඩ්ඩක් දාන්නවනේ චුරි චුරුස්. ඕක හරියයි. එහෙම තමයි ලයිෆ් එකේදී. හිතන්න නැති වෙලාවට චුරි චුරුස් පොඩි පොඩි දේවල් සිද්ධ වෙනවා. එතකොට ඔයා දැනගන්න ඕනේ හරි මේ සිටුේෂන් එකට ෆේස් කරලා තමයි ඊළඟ ස්ටෙප් එක ඔයා ගන්න කියලා. අද ලස්සන දවසක් ඉරිදා කූල් එකේ සනසීමේ උදේ ඉඳන් ඔයාට සිය තහගෙනම වැඩ ටික කරගන්න පුළුවන් නේද? විශ්මී තව චූටි දැන් මතක් කරන්න දාට ඔයාට ලැබෙන හැම තප්පරයක්ම ඔයාගේ ජීවිතේ ලස්සන කරන මතකයක් කරගන්න අමතක නොකරන්න. මොකද මේ වෙලාව ඔයාට ආය ලැබෙන්න. හිතන්න ඔයා තමයි මේ ලෝකේ ඉන්න වාසනාවන්තම ලස්සනම කෙනා කියලා.

0: විටෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද ඕලෙවල් ඒලෙවල් හෝ උපාධයෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා ප්‍රතාන්ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492 0718 392 477 Global University Partners, Number 221, Dharmapala Mawatha Kolamba 7. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන.
1: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.
0: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවක් මැජෙස්ටිකා ලංකා ටයිල්ස්
2: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටම් වටවලතේ ඉතිරි රුපියල් 310යි මැජික් චොක්ලට් අයිස්ක්‍රීම් ඉතිරි රුපියල් 280යි ෆෝචුන් සෝයා ඉතිරි රුපියල් 35යි දීවා කලර් ගාඩ් ඩිටර්ජන් ලික්විඩ් ඉතිරි රුපියල් 230යි කාගිල්ස් ෆුඩ්
3: ඇලුමිනියම් ඇලුමිනියම් මනේ
4: මහත්මයා දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්
0: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස් ඇලුමිනියම් ඕනතරම් ඇලුමෙක්ස්

0: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
1: මංහිතම කොවාලක ගෙදර වැඩගන්න වැඩකාරගිය ොට මේමගේ අලුත්තෙන්වද
2: හද මේ වගේ
0: සැමතැන ඇති සැමට හමුව ඇති දෙහතක බැඳී සුඳුරු ආදරයක කතාවක්.
3: සහස් ලංකාවට වෙල්ලා කුමතන්න මහෝයාගත්ත
4: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්.

අද 8යි විනාඩි 27යි. ඔයා අහගෙන ඉන්නේ වීකෙන්ඩ් සියත විශ්මිත් එක්ක. දන්නවද? අද වෙන්නේ මොනවද? හෙට වෙන්නේ මොනවද? මොනවාද වෙන්න තියෙන්නේ කියන එක ඔයාවත් මමවත් දන්නේ නැහැ. හැබැයි ඔයා කරන කියන දේ ඔයා දන්නවනේ නේද? ඔයාගේ ජීවිතේ ලස්සනම ජර්නි එක පටන් ගන්න මේ මොහොත කියලා හිතාගෙන වැඩ කරොත් ඔයාගේ මේ අවුරුද්ද හීන ටිකට යන්න වැඩි කලක් යන්නේ නැහැ.

මට හිතනවා මේ සින්දුවට අපේ ඝනේ මුල්ලේ ඉන්න චන්ද්‍රාන්තිව ගොඩක් ආදරෙන් එකතු කරගන්න. අදත් සුපුරුදු විදිහටම සිය තහගෙන ඉන්නවා කියලා තමයි. ඒත් එක්කම මට get well soon කියලා තියෙනවා. Thank you so much aunty. වත් මේ පැත්තේ මැසේජ් එකක් කියවලා තියෙනවා. 0811 982 984

0: මට වැඩි විශ්වාසය.
1: මුළු පවුලටම මගේ ගානටම.
2: hina wenna menna welawa.
3: ජපානයේ ඔකිනාවල කියනනේ වයසකම මිනිස්සු ඉන්නේ. අවස 6-7 වෙද්දි වැඩ ටික ලස්සනට ඉවර කරලා ඒගොල්ලෝ රෙස්ට් කරනවා.
4: okay.
3: rest.
4: resting.
3: resting වගේ આવත් ඉතින් එක ඉවරයිනේ.
5: මුලතමතන්න සුපිරි රේඩියෝ ඩබල් අත් එක්ක 7FM breakfast drive අනුග්‍රහය
6: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ
7: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම මිල
8: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
9: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා
10: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් දැන් ලබා ගත හැකි
11: සුබ දවසක්
12: අලුත් වෙලා
13: පහසු වෙලා
14: තෑගි වැඩි වෙලා
15: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
16: The Palace Gampaha අවසාන නිවාස 25 දැන්ම කතා කරන්න 0716666222 Prime Residencies
17: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්තය සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
18: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
19: සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට් වසර 10ක වගකීම වහලා ගන්න නැතුව වහලා ගන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න
20: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න test drive එකක් වෙන් කරවා ගන්න අමතන්න 0114700678
21: ඕනම කැමක් temperature කරගන්නට නියම බටල්වත්ත බට
22: real mapate experience එකකට නැල්වත්ත බට
23: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව majestic lanka tiles
24: සතුට රස ගුණ මුසු වෙන කැමවල රස සුරකින
25: කුකුෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
7: ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු
1: ඇවිත් යන්න එන්න
7: Valentino Italy flagship experience center World Place Colombo 7 වෙත හොඳ නිින්දක් කියන්නෙම හොඳ හිත දවසකට පළමු පියවරයි
26: full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo electric 3 road රථය David Pieris e-mobility වෙතින් 0114700550
27: රන් පවුමකට ඉහළ අප්‍රිකාරමත් අමතන්න 0115880400 එල්ලෝ එල්සී රන් සවි රන්මය සේවාව වරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන
28: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න
29: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා
30: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
31: ගන් වතුරට සුළුසුළුමෙට දැන් මම බය නැහැ.
29: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්. නිවසට අවශ්‍ය හැම දෙම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ් ඉයර් ෂොපින් ෆෙස්ටිවල්.

0: දැක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ. පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ. මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
1: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
0: එයාගේ නම සීතා. සීතා! මට කෑ ගැස්සුනානි. එතකොටම මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මහා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ. ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
2: එම් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4667 222 අමතන්න.
3: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
4: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
5: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර.
6: ආගිල්ස් ෆුඩ් සිටි සත්‍යන්ති අඩුම මිල පෙරලිය. බීට්රූට් කිලෝග්‍රෑම් එකක් වෙළඳ පොළ බිල රුපියල් 520යි. අපේ මිල රුපියල් 290යි. පිපිඤ්ඤා කිලෝග්‍රෑම් එකක් වෙළඳ පොළ බිල රුපියල් 240යි. අපේ මිල රුපියල් 80යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීම නවලංගු වන්නේ 2026 අගෝස්තු 8 සිට 10 දක්වා තොග අවසන් වන තුරු පමණයි. කොන්දේසි සහිතයි.
7: මතකද මතකද මතකද මතකද සිංග බිග් බොනන්සා.
8: 60%ක් ඩිස්කවුන්ට් කරගෙන
7: මේ අවුද්දතාව.
8: නිවසට අවශ්‍ය හැම දෙම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්ඩිය ෂොපින් ෆෙස්ටිවල්.
9: කොහොමද තරයි? කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකඩ කාලා. විකුණුපු මිනිහා ෆෝන් නාන්ස කරන්නේ. ආගියතක් නැහැ.
10: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට්.
11: එයාලා මේ පාර එන්නේ දිනන්නම බලාගෙන.
1: හැබැයි මේක අපේ ග්‍රවුන්ඩ් එක. අපෙන් දිනු මුදුර ගන්න ලේසි වෙන්නේ නැහැ.
11: අසල් වෙසි ප්‍රතිවාදී ජයග්‍රහණයේ අභිමානීය සොයා පිටෙන් පන්දුවෙන් ගැටෙන තරඟ දෙකකින් සමන්විත උද්වේගකර ඉන්දු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය.
1: පළමු තරගය අගෝස්තු 15 ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සිට පන්දුවෙන් පන්දුව සජීවව සියත ටීවී ඔස්සේ
11: දිනන ක්‍රිකට් නම්

0: यह था टॉप स्टोरी
1: දීවර ඉන්ට දැනුම් දීමක්. මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙනතුරු යාත්‍රා නොකරන ලෙස කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දීවරින්ට දැනුම් දීමක් සිදු කර තිබෙනවා. එම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60ක් දක්වා ඉහළ යාම හේතුවෙන් මඩකලපුව ත්‍රිකුණාමලයේ කන්කසන්තුරේ මන්නාරම හරහා හලාවත දක්වා සහ ගාල්ල සිට මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගයද පැයට කිලෝමීටර් 50 දක්වා වැඩි විය හැකියි. මෙතර බස්නාහිර සහ සබරගමෝ පළාත්වල මෙන්ම මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද විටින් විට වැසියෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දැන් විදෙස් පුවතක්. බ්‍රසීලයේ රියෝ ද ජනෛරෝහි හෙලිකොප්ටර් අනතුරකින් පුද්ගලයන් 4 දෙනෙක් මියගොස් තිබෙනවා. අනතුර සිදු ඇත්තේ ටිජුකා ජාතික වනෝද්‍යානයේ නැරඹීමට කිය අවස්ථාවේදී. අනතුරෙන් මියගිය කොලොම්බියානු සංචාරකයන් පිරිස. කොලොම්බියානු බලධාරීන් පැසුවේ යානයේ දෝෂයක් හේතුවෙන් අනතුර සිදු ඇති බවයි.
0: අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Madhili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within Amathanna Bindu Aikai Kai Hatai, Atasi Asu Atai, Hayasi Hat Haya.
2: Sita!

ඉතින් ඉති ඔන්න දෙවැනි පැටත් ආව උදේ 9යි විනාඩි 8යි. වීකෙන්ඩ් එකේ ගෙදරම ඉන්නවද? නැත්තම් කොහෙට හරි සනසීමේ ගිහින් යාළුවෝ ටිකක් එක්ක ගෙදරයත් එක්ක එහෙම කොහරි ගිහින් එනවද? ඔයා කොහේ කොතන හිටියත් සියත ඉන්නවා අයත් එක්ක නේද? 0711 98 2 98 4 අපේ වට්ස්ඇප් නම්බර් එකට සියතහන්නන් ඉන්න මැසේජ් එකක් දාලා තියන්න.

0: පැත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: එනබැරි ඇමති මණ්ඩලය මේ රට දිනෙන් දින පරිහානිය කරාගෙන
2: 11,34,000 නඩු ගොඩ ගැහිලා තියෙනවා.
3: අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල ගැටලු සාගත තත්ත්වයක් පත් වෙනවා.
4: බලපෑම් කිරීමේ සංස්කෘතිය තියෙන විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් ළඟ.
5: වගන්ති සංශෝධනය කරනවා නම් ජනමත විචාරණයක් අවශ්‍යයි.
6: පෞද්ගලික අභිලාෂයන් වලට තමයි නීතිය නැව්වේ නීතිය වෙනස් කරේ.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
7: රජේ ණය දෙන්නේ රජේ ප්‍රකාශ කළා දින මිලට පිටින්.
8: අවංකව මේ රට ගැන හැඟීමක් එන ජනතාවට සතුටුදායක පුවත් තමයි කියලා මම හිතනවා මේ කාර්ය.
9: ආණ්ඩුව ඉතින් හැමෝම තරහ කරගෙන ඉස්සරහට යන ගමනක් තමයි පේන්නේ.
0: සෑම දිනකම උදෑසන 6යි 30, දහවල් 12, සවස 6, සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
10: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
11: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
12: හයි, මම ෂේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
13: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners. 0.7 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2
14: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුවක් මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.

0: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික්ලයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනැන්සා
1: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
2: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල් ස්වර්සිටි වෙතින් මෙගාවට්ටම් ගෝල්ඩි චිකන් සොසේජර්ස් වැලියු පැක් ඉතිරිය රුපියල් 270යි. ෆොන්ඩ්රේ ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරිය රුපියල් 210යි. මන්චි සුපර් ක්‍රීම් ක්‍රැක ඉතිරි රුපියල් 40යි. කොහොමස් සබන් ඔරිජිනල් පහේ පැක් එක ඉතිරි රුපියල් 160යි. කාගිල් ස්වර්සිටි
3: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
4: අවන් සෙකන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
5: අවන් ස්ටිකන් ටික පේ.
6: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් පිරිවේදී 111.12 අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු Fitch rating A-LKA Outlook stable ලියාපදිංචි මුල් සමගමකි.
7: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
8: රූ සපුවෙන් අනුන ලොවක් දිනන්න බලාපොරොත්තුවේ දැස් දල්වා බලා සිටින රූ රාජිනියන්ගේ මෞලි මංගල්‍ය
9: සියත බිග් ට්වින් ලේඩි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026.
10: මම අනුදි ගුණසේකර. මං හිතන්නේ මේ ඔබේ අවස්ථාව. රුවෙන් පිරුණු ඔබ ජීවිතේ ලස්සනම තැනකින් පටන් ගන්න. එන්න
11: මෙවරත් දැනුමෙන් පෞර්ෂයෙන් සහ රුසිරියෙන් පරිපූර්ණ ඔබ ලොවක් දිනන සිහින කිරුල හිසදරන්න සූදානම්ද? ඔබගේ අයදුම් පත්‍රය මෑතක තීකත් ඡායාරූපයක් එක්ක අගෝස්තු 14 වනදාට කලින් 0716 500 501 WhatsApp කරන්න.
9: සියත Big Twin Lady Miss World Sri Lanka 2026.
11: Title sponsor.
12: ඔබේ සමට දිදුලන දීප්තිය Twin ගාලා ගන්න. Big Twin Lady Racer එකට අදම මාරු වෙන. Big Twin Lady. ඔබත් සැනින් දිදුල.
13: සියත ටෙලි දෙපැහැ. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
14: ඔබ මාව දැකලා හැංගුණානේ.
15: හැංගුණා. මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටි.
13: කළු සුදු සහ පැතලි චරිත එකම වේදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්.
16: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන මම මේ මිනිහ කසාද බඳගන්න නෑනේ.
13: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේ නැගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
17: සියත ටීවී තුලින්.

0: ഡെങ്കു മാറാന്തികായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: දින දෙකකට වඩා ඔබට උණ තිබුණොත් එය ඩෙංගු රෝගය විය හැකිය. එම නිසා සුදුසු අම්ලත් වෛද්‍යවරයෙකු හමු වී අවශ්‍ය ප්‍රතිකාර ගන්න. ඔබට උණ රෝගය සෑදී ඇත්නම් එය ඩෙංගු රෝගය විය හැකි බැවින් විවේකයේ සිටීම ඉතා වැදගත්.
0: මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
3: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කරදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ.
0: ලංකාවේ අඩුම මිලට අඩුම මිලදී ගන්න අමතන්න 0676252320. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
4: බිස්නස් එකට ඕඩර් සෙද්දී ඩිලිවරි ගැන වොරි වෙලා හරියන්නේ නැහැ. පික් මී ෆ්ලෑෂ් එක affordable cost එකකට ඉක්මනටම packages යවන්න වගේම ගෙන්න ගන්නත් දැන් හරිම ලේසියි. live tracking සහ goods insurance තියෙන නිසා තවත් පහසුයි. ඔයාගේ business එකත් express කරගන්න pick me flash book කරන්න. අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල Cargill's Foods දිවෙතින් සුදු සීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 210යි. රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 224යි. කීරි සම්බසහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 260යි. සුදු කකුළු සම්බසහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි. තිරුගු පිටි කිලෝග්‍රෑම් එකක් රුපියල් 158යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමන වළංගුවන්නේ 2026 අගෝස්තු 8 සිට 10 දක්වා තොග අවසන් වරතුරු පමණයි. හොන්දි සහිතයි
5: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
6: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
5: අවන්ස් ටිකෙන් ටික පේ.
7: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩ මුට්ටු වල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
8: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
9: ගන්නවා ලයිසන් එක.
10: දැන් හරිනේ අමාරු.
8: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි.
7: වැඩි වෙන හැමදේම ප්‍රශ්න. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 11.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්? 13.19ට කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැදගත්නේ නේද?
11: සතිය දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්
8: අනුග්‍රහය
6: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිල්ලාරේ චාප්කාරේ
8: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස් අතාරින්න බෑ වගේද නෑ ඔබට පුළුවන් විසමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙන්න
12: සමහරු එන්නේ සද්ද අහලා
13: තව සමහරු එන්නේ සුවඳට
12: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන
13: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් down south in the morning down south in the morning go international expo 2026
12: motor show
13: lifestyle expo
12: construction expo
13: industrial expo එක ඇති වෙන්න සතුටු වෙන්න
12: අගෝස්තු 14 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල් සමනල ක්‍රීඩාංගණයේදී
13: බිස්නස් කරනවද ඉන්වෙස්ට් කරනවද නැත්නම් ෆැමිලි එකත් එක්ක එන්ජොයි කරනවද ගෝ ඉන්ටර්නැෂනල් එක්ස්පෝ 2026
0: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී සියත ෆිල්ම් සමගින් කිස් FM
14: සියත සතියන්තය

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් දීලා ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය. ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.

0: සහ ලාවට සැන්ඩි සමග සඳුදාසිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
2: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD ඇසට්ස් ආයෝජනය සහ SWOT ඇනලිසිස් සමග අලුත් ආදාය මාර්ග ගැන ඉගෙන ගන්න Mastermind Institute of Studies. අරමුදල් කළමනාකරණයේ ඔන්ලයින් සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 784.
3: August Food City සත්‍යන්තී අඩුම මිල පෙරලිය. බීට්රූට් කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල ₹520. අපේ මිල ₹290. පිපිඤ්ඤා කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල ₹240. අපේ මිල ₹80. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමන අවලංගුවන්නේ 2026 අගෝස්තු 8 සිට 10 දක්වා තොග අවසන් වන තුරු පමණයි. කොන්දේසි සහිතයි.
4: ඕනම සයිස් එකක බිස්නස් ඕඩර්ස් පික් මී ට්‍රක් එක ලේසියෙන්ම මූව් කරන්න. අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් affordable cost එකකට පික් මී ඇප් එකෙන් ලේසියෙන්ම බුක් කරගන්න පුළුවන්. live tracking සහ goods insurance තියෙන නිසා තවත් පහසුයි. business එකේ orders ලේසියෙන්ම move කරන්න pick me truck book කරන්න.
5: දැන් pan asia bankuen ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති pan asia bank ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
6: big big dinumai bonanza bonanza.
7: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, big racer හෝ big lighter වල ඇති escort dunkier
8: 15
1: වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
8: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකක්.
1: අනිත් එක, ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි, මාකටර් කෙනෙක්.
8: හතාවට දක්ෂ නම්, මාකටින් දන්නවා නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි, ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
1: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි 2ක් කතා කරලා 0.71 555 6047ට අපිට WhatsApp කරන්න.
8: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එකපාරයි.

0: किया था टॉप स्टोरी।
1: ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයෙක් අත්අඩංගුවට. ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයෙකු මිරිහාන කෝට්ටේපාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බස්නාහිර පළාත දකුණු දෙස අපරාධ කොට්ටාශය නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී. එහිදී ව්‍යාජ ලෙස මුද්‍රණය කර තිබූ රුපියල් 5000 මුදල් නෝට්ටු 7ක්, රුපියල් 10000 නෝට්ටු 6ක්, රුපියල් 500 නෝට්ටුවක්, පරිකණකයක් සහ ස්කෑන් යන්ත්‍රයක් ඇතුළු උපකරණ තොගයක්ද සොයාගැනුණා. සැකකරු 53 හැවිරිදි පිටකොටේ ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. මේ අතර රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු දෙකක් ළඟ තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙකු මුලංකාවිල් ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. සැකකරුවනිව මුදල් බැංකුවක තැන්පත් කිරීම සඳහා රැගෙන අවස්ථාවේදී ඔවුන් අත්අඩංගුවටගත් බවයි පොලිසිය පැවසුවේ. දැන් විදේශ පුවත. ඉරානයේ උත්තරීතර නායක මොජ්තබා කමේනිගේ වීඩියෝ පටයක් එරට රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සියක් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඔහු මෙලෙස පෙනී සිට ඇත්තේ අමෙරිකාව සහ ඉරානය අතර පැවති යුද්ධෙන් මාස කිහිපයකට පසුවයි. උත්තරීතර නායකයාගේ සෞඛ්‍ය තත්ත්වය බරපතල ලෙස පිරිහී ඇති බවත්, ඔහු ඉදිරි දින කිහිපය තුළ මේ යාමේ අවධානමක් පවතින බවත් සඳහන් කරමින් මාධ්‍ය වාර්තා කිහිපයක් පළවීමෙන් අනතුරුවයි මෙම වීඩියෝ මාධ්‍ය මගින් පළ කරනු ලැබුවේ.
0: අනුග්‍රහය සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Amathanna 01117 868 666.

උදේ 10යි විනාඩි 8යි. ඉතින් විශ්මිත එක්ක වීකෙන්ඩ් සිය තහන් ඉන්න අන්තිම පෑය වගේම තුන්වෙනි පෑයට ඔයා ඇවිත් ඉන්නේ. බද විශේෂයක් තියෙනවා මේ වෙලාවෙම කියන්නද? නිගම්බවල අපිව හැමදාමත් අහන කේෂාන්ගේ නංගිගේ අද බර්ත්ඩේක සචිනි many happy returns of the day. හොඳම මාසක තමයි ඔයත් ඉපදිලා තියන්නේ.

ඉතින් සචිනී, ඔයා හිතන පතන දේව හැම දේම ලස්සනට වගේ ජීවිතයට ලැබෙන්න ඕනේ. සියත අපියාට ගොඩක් ආදරෙයි. සුබම සුබ උපන් දිනයක් වේවා. ඒ කියන්නේ ඔයාත් ඔගස්ට් ප්‍රින්සස් කෙනෙක් නේද?

0: රූසපුුවෙන් අනුන ලොවක් දිනන්න බලාපොරොත්තුවේ දෑස් දල්වා බලා සිටින රූ රාජිනියන්ගේ මෞලි මංගල්ලය
1: සියත බික්ටවීන් ලේටි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026.
2: ඔබවත් මම අනුදි ගුණසේකර මංහිතන්නේ මේ ඔබේ අවස්ථාව රුවෙන පිරුණු ඔබ ජීවිතේ ලස්සනම තැනකින් පටන්ගත් එන්න
3: මෙවරත් දැනුමෙන් පෞෂයෙන් සහ රූසිරියෙන් පරිපූර්ණ ඔබ ලොවක් දිනන සිහින කිරුල හිස දරන්න සූදානම්ද ඔබගේ අයදුම් පත්‍රය මැතිකතීකත් ඡායාරූපයක් එක්ක අගුස්තු 14 වනදාට කලින් 0716 500යි 500කට වට්ස්ඇප් කරන්න
1: සියත බික්ටවීන් ලේටි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026
3: ටයිටල් ස්පොන්සර්
4: ඔබේ සමට දිදුලන දීප්තිය ට්වීන් ගාලා ගන්න බික්ටවීන් ලේඩි රේසරයකට අදම මාරුවෙන් බික්ටවීන් ලේඩි ඔබත් සැනින් දිදුලන්
5: තායිලන් කියන්නේ සංචාරක ගමනාන්තයක්
6: හැබැයි අද වෙද්දි තායිලන්තේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා
7: හලෝ හයි මම ජේසන් හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුනේ තායිලන්තට ආවට පස්සේ
5: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට බ්‍රිතාන්‍යයට එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන් Global University Partners. කතා කරන්න 0718 492 492 0718 132 77.
8: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Fee Help.
9: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගෙල් ස්පොට් සිටි වෙතින් මෙගාවට්ටම් වටවලතේ ඉතිරි රුපියල් 310යි. මැජික් චොක්ලට් අයිස්ක්‍රීම් ඉතිරි රුපියල් 280යි. ෆෝචුන් සෝයා ඉතිරි රුපියල් 35යි. දීවා කලර්ගාඩ් ඩිටර්ජන් ලික්විඩ් ඉතිරි රුපියල් 230යි. කාගෙල් ස්පොට් සිටි
10: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්න මොකටද?
11: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
12: අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
13: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල්.

0: වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
0: කුකු ෆ්‍රයි සතුටු රසය ගෙනෙන කුණේ.
2: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
3: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජේෂ්ඨ පුරවැසි සඳහා 13.5% අසම සම පොලියක් LP ස්ථාවර තැන්පතු. Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල සමාගම.
4: 2500ක අඩුම මාසික වාරිකයකට audio system එකක් කරගන්න.
5: Avan second ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
4: Avan ticket ටික pay.
6: අම්මේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
7: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
8: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක උත්තරම.
9: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ 9යි 1යි 0.714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
10: සියත පොකට් මනි අනුග්‍රහය.
11: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
12: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
13: 4 දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා.
14: මන් නම් හිතන්නේ නැහැ.
12: දකින හීන පෙනෙන මානෙට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
15: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
16: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලෝ ටිකක්.
12: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
17: බලන් ඉන්න බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30 සියත TV තුලින්.

උද 10යි විනාඩි 21යි යන්න හදන WhatsApp එක පැත්තට අපේ ජගත් ඉන අදත් සුපුරුදු විදිහට කවියක් ලියලා

Şiva tuenne oya nisa. Kee denek nang hema kiyala jeevathana athi de neda? Habai oya mataka tiya ganna one. Kavawa jeevath karanna kalin oya lassanata hondata jeevath wenna therunada? Ennoka yanna WhatsApp ekak patthata naththam prashna godai ada. Ruksha ninnama api wahagena එතකොට මට හිතනවා මාලි ඔය ආසයිනේ ලස්සන පරණ සින්දු වලටනේ මේ සින්දුවට ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඒ වගේ මද හොලිඩේ කේ ලක්මාල් සුනේත් ඉන්න පෝලන්ඩ් වල ඉඳන් අපි වහගෙන පිළියන්දර මඩපාතෙන් වයිෆ් රසිකා දුව පුතා රත්නපුර කහංගමි පවුල හැමෝවම මේ සින්දුවට එකතු කරගන්නවා.

0: ඩෙංගු මාරාන්තිකයි. මේ නාවල බෙස්ට්කයා වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී අසංක වීරසිංහ.
1: ඩෙංගු රෝගයේ ඇතිවෙන මූලික රෝග ලක්ෂණ තමයි තද උණ තත්ත්වයක්, හිසේ කැක්කුමක්, ඇඟේ මාංශපේශිවල සහ හන්දිවල ඇතිවෙන කුම් තත්ත්ව නැත්නම් ඇඟේ පතේ රුදාව සහ ඇතැම් අවස්ථාවලදී රතු පැහැති පොඩි රෑෂ් එකක් ඩෙංගු රෝගයත් එක්ක ඇතිවෙන්න පුළුවන්.
0: ඩෙංගු මාරාන්තිකයි. මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනා වගේ තාත්තේ.
3: හිට මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
5: 100%ක් ප්‍රසිද්ධ කොකෝ ෆ්‍රයි RPD පොල්තෙල් කියන්නේ ස්වභාවික රසගුණ එක්ක සුවබර දිවයකට මගේ මුළු පවුලටම එක්කරන සතුට රසය.
6: කොකෝ ෆ්‍රයි RPD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසය.
7: මොකෝ මේ තරහින්? කඩේ වහලෙට දාපු ෂීන් මාස 3න් මලකට කාලා විකුණුපු මිනිහා ෆෝන් නාන්සර් කරන්නේ ආගියතක් නැහැ.
8: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત AZN again අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතෝ වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
9: මම මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
10: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
11: ගන් වතුරට සුරසුරුමෙට දැන් මම බය නැහැ.
10: අකුණු ගැහුවත් ගිනි ගත්තත් no problem.
11: ඒ විතරක් නෑ. බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
9: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණු කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
5: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. වැලෙන්ටිනෝ ඉටලි වෙල්නස් මැට්‍රස් කලෙක්ෂන් සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ අස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. වැලෙන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර්, වෝඩ් ප්ලේස් කොලඹෝ 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
12: මට උන වගේ සේන
13: ලිං පස් පංගුව බමු.
12: සෑහෙන වෙලාවක් යයිනේ.
13: මොන ගත්තා තැම්බුව සුටුස් ගාලා බිව්වා. මහත්තයට නැගිටින්න පුළුවන් අපේ බොස් වගේ.
6: නැගිට ගන්න නම් ලිං පස් පංගුව විතරමයි.
14: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන.
15: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
16: පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
15: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළමුව වෙනුවට ඒ තිබ්බි ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. තේක්ක බඩුවල ලස්සන.
5: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
16: යාගේ නම සීතා.
15: සීතා!
16: මට කෑ ගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහින.
14: නව අනර්ග සන්නාම වල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
17: සමහරු එන්නේ සද්ද අහලා.
5: තව සමහරු එන්නේ සුවඳට.
17: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
5: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South in the morning. Down South in the morning. Go International Expo 2026.
17: Motor Show,
5: Lifestyle Expo,
17: Construction Expo,
5: Industrial Expo එක ඇතිවෙන්න සතුටු වෙන්න.
17: අගෝස්තු 14, 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල් සමනල ක්‍රීඩාංගණයේදී.
5: බිස්නස් කරනවද? ඉන්වෙස්ට් කරනවද? නැත්නම් ෆැමිලි එකත් එක්ක එන්ජොයි කරනවද? Go International Expo 2026.
0: මාධ්‍ය අනුග්‍රහය සියත TV, සියත FM සමගින් Kiss FM.
18: smiling together.

උදේ 10යි විනාඩි 42යි. හිතන දේවල් වෙන්නේ නෑ නේද? හැබැයි ඒ දේවල් හිතන්න නැති වෙලාවක සිද්ධ වෙද්දී ඔයාට දේවල් තේරුම් ගන්න පොඩ්ඩක් අපහසු වෙයි. හැබැයි දන්නවද? ඔයාට තරම් මේ ලෝකේ ශක්තිමත් හිතක් වෙන කාටවත් නෑ. වීකෙන්ඩ් එකේ ඉන්න ගමම්ම චුට්ටක් ඉතින් ඔයා කැමති දේවල් කරන්න, චුට්ටක් එළියට යන්න, හැබැයි පරිස්සමෙන්. මිනිස්සු ඉන්නේ එක එක සිටුවේෂන් වල. හැබැයි ඔයාගේ හීන වෙනුවෙන් ගමන් කරන්න කවදාවත් පරක්කු වෙන්න එපා. සුජිත්, බොහොම ස්තුතියි අම්මයි. ඔයාගේ යාළුවා විදුෂ එක්ක CTFM මහන් ඉඳලා මැසේජ් එකක් දැම්මට. එහෙනම් මං ගිහින් එන්නම්. ආයික්මට හොඳ වෙලා සඳුදට එන්නම්.

0: නියත පත්තරේ විත් හසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල්පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස් ටෙක් ඕතරයිස් ඩීලර්ගෙන ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය.
3: ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
4: මතකද මතකද මතකද මතකද සිංග විගුණන්සා
5: 60%ක් ඩිස්කවුන්ට් කරගෙන
4: මේ අවුරුද්දේ තාවා
5: නිවසට අවශ්‍ය හැම දෙම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංග විගුණන්සා මිඩ් ඉයර් ෂොපින් ෆෙස්ටිවල්.
6: හරි ගියේ හරිම තැනට ගියේ ඉන්න. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
7: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
8: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0111 715 555 අමතන්න.
9: බිස්නස් වලට ට්‍රක් හොයලා මැති වෙලාද? අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න Pick Me Truck.
10: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
11: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
0: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල්පතට රන් සහනයක්. CDB රන් ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
9: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් සුදු සීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 210යි. රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 224යි. කීරි සම්බසහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 260යි. සුදු කකුල් සම්බසහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි. තිරුගු පිටි කිලෝග්‍රෑම් එකක් රුපියල් 158යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමන අවලංගු වන්නේ 2026 අගෝස්තු 8 සිට 10 දක්වා තොග අවසන් වනතුරු පමණයි. හොන්දිසි සහිතයි.
12: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0111 467 222 අමතන්න.
13: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවෙයි.
14: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
13: මේක කාලෙකින් ඔබට හම් වෙන රෙයා චාන්ස් එකක්.
14: අනිත් එක ගුවන් විදුලි නිවේදකෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි මාකට කෙනෙක්.
13: කතාවට දක්ෂ නම් මාකටින් දන්නවා නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
14: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0711 555 6047ට අපිට WhatsApp කරන්න.
13: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එකපාරයි.
15: එයාලා මේ පාර එන්නේ දිනන්නම බලාගෙන.
14: හැබැයි මේක අපේ ග්‍රවුන්ඩ් එක. අපෙන් දිනුම උදුර ගන්න ලේසි වෙන්නේ නැහැ.
15: අසල් වෙසි ප්‍රතිවාදී ජයග්‍රහණයේ අභිමානීය සොයා පිටෙන් පන්දුවෙන් ගැටෙන තරඟ දෙකකින් සමන්විත උද්වේග කර ඉන්දු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය.
14: පළමු තරගය අගෝස්තු 15 ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සිට පන්දුවෙන් පන්දුව සජීවව සියත ටීවී ඔස්සේ.
15: දිනන ක්‍රිකට් නම් සියත තමයි. ශ්‍රී ලාංකීය රියලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත වොයිස් ඔෆ් ෆැමිලි. ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිං කරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි ජූලි 10 සිට සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න.

0: ප්ලාස්ටික් ඇතුළු අපද්‍රව්‍ය බැහැර කිරීමට නව රෙගුලාසි. ප්ලාස්ටික් සහ අනෙකුත් අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා නව රෙගුලාසි සැකසීම ආරම්භ කර ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා. ඒ අධ්‍යක්ෂ ජෙනරාල් කපිල රාජපක්ෂ පැවසුවේ අදාළ ක්‍රමවේදයට අනුගත නොවන වෙළඳායතන සඳහා ඉදිරියේදී අධිභාරයක් පනවන බවයි.
1: විශේෂයෙන්ම ප්ලාස්ටික් සහ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කලමනාකරණය කර ගැනීම සඳහා ලෝකයේ බහුල භාවිතා වෙන වගේම සාර්ථකව භාවිතා වෙන එක්ස්ටෙන්ඩඩ් ප්‍රොඩියුසර් රෙස්පොන්සිබිලිටි එහෙමත් නැත්නම් නිෂ්පාදකයාගේ විස්තීරණ වගකීම කියන ක්‍රමවේදය දැන් ලංකාවට හඳුන්වා දී කියලා යනවා. මෙහිදි සිද්ධ වෙන්නේ කිසි ප්ලාස්ටික් හෝ වෙනත් අපද්‍රව්‍යයක් බැහැර කිරීම සහ කලමනාකරණය කිරීමේ වගකීම නිෂ්පාදකයා වෙත යම් ආකාරයකින් පැවරීමක්. ඉතින් මේ සඳහා අවශ්‍ය කරන රෙගුලාසි සකස් කිරීම දැන් අවසාන අධ්‍යයනයේ පවතින්නේ. නුදුරේදීම අපිට ඒ රෙගුලාසි බලාත්මක කරගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ එක්කම මෙම extended producer responsibility නැත්නම් නිෂ්පාදකයාගේ විස්තීර්ණ වගකීම කියන ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කරන පැටිතල පහසුකම් එම වෙබ් අඩවි ඉලෙක්ට්‍රොනික ද්වාරය ඒව දැන් සකස් කරලා අවසන් කරලා තිබෙන්නේ.
0: දැන් තවත් දේශීය පුවතක්. ගතෝපේ විචාතරක කාලය තුළ දිවයින පුරා සිදු කළ අපරාධ මෙහෙම්වලදී 437 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඍජු අපරාධවලට සම්බන්ධ වීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 15ක්. මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඇත්තේ දිවයින පුරා පුද්ගලයන් 33024 දෙනෙකු පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුවයි. මෙම මෙහෙම්වලදී විවෘත වරෙන්තුකරුවන් 135 දෙනෙකුද අත්අඩංගුවට ගනු ලැබුවා. සියත ප්‍රධාන පුවත් මධ්‍යාහන 12ට බලාපොරොත්තු වන්න.
2: Top story. අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Mahabili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 011178 868

සමහර දේවල් තියෙනවා ඒ දේවල් අපිට හිමි වෙයිද අහිමි වෙයිද කියන බයත් එක්ක තමයි අපි ජීවත් වෙන්නේ නේද? මේ සින්දුවෙත් මං හිතන්නේ එහෙම දෙයක් කියන්නේ. හැබැයි ඉතින් මම නම් කියන්නේ අපේ ජීවිතේ අපිට මොන දේ ලැබුණත් ඒ ලැබෙන දේ ගැන අපි සතුටු වෙන්න ඕන නේද? හරියට මං ඔබේ ජීවිතයට ආවා වගේ ඔබ මගේ ජීවිතයට ආවා වගේ නේද? ඉතින් සිකුර අද කවදද සිකුරාද නෝ අද ඉරිදා. චුට්ටක් ඉතින් දන්නේ නැද්ද? මෙසේජ් එකක් එවන්න කියලා ඔන්න මතක් කරනවා 0711 982 94 අපේ WhatsApp නම්බර් එක. මේ නම්බර් එක දීලා තියෙන්නේ ඔබට. හවස 4 වෙනකන් ඔබට පුළුවන් මේ නම්බෙකට මැසේජස් එවලා තියන්න. ලස්සන සින්දුවක් ඕනි මාෂී කියලා තමයි මැසේජ් එකේ වන්න ඕන. එහෙනම් අහමු සින්දුව.

0: පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි නේ.
1: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
2: ගන්නවා ලයිසන් එක.
3: දැන් හරිනේ අමාරු.
0: වයිෆ් කේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 11.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19ට කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩන ඉති නේද?
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
5: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0718 392 477. Global University Partners, Number 221, Dharmapala Mawatha, Colombo 7.
6: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නිින්දේ. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් experience කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන, ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
7: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
8: ඇඟපත ඔක්කොම රිදෙනවා අම්මේ. හෙට ගෙදර නවතින්න වෙයි වගේ.
9: එතකොට අර දුවට පොරොන්දු වුණේ උදේම එනවා කියලා?
8: අම්මට ඒකත් ඇහුණා.
9: පුතා ලින්ක් පස් බංගුවක් බොන්න. හෙට උදේ නැගිටින්න පුළුවන් රාජෙක් වගේ.
10: නැගිට ගන්න නම් ලින්ක් පස් බංගුව විතරමයි.
11: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න, විශ්වාසයෙන් පරිස්සම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු, ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
12: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
13: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
14: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජේෂ්ඨ පුරවැසි සඳහා 14.5% අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch rating A- LKA Outlook Stable. ලියාපදිංචි මුල්‍ය සමාගමකින්.

0: na nasudu kotige na e disney
1: danin anna sadhi dawasala hawas dekata
2: theater hot and spicy with sudu kotchi
1: goda kadare
3: theater teli depaya අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
4: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නම විල්ල.
5: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් උණු පුදුම රජෙක්.
6: රාජ්‍යය ගොබ්බයා.
7: ඒයි, හතද ගොබ්බයා તો ගොබ්බයා කිව්වේ.
3: නිලබල කරේති ඔලමුල පුරේ.
5: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රියේ 7ට.
1: සියත ටීවී තුලින්.

0: ഡെങ്കു മാരാന്തികായി. മേ പ്രജാവൈദ്യ വിശേഷജ്ഞ പ്രസീല സമരവീര.
1: ഉണ ഇസരാത മസ്പിണ്ടു വേദനാവ ഒക്കാരേ ഹോ വമന സമഹി രതുപഹ ലപ്പ വിദുർമസെൻ ഹോ നാസേൻ രുധിരേ പിറ്റവീമ അനാദി രോഗലക്ഷണ എത്നാം എ ഡെങ്കു രോഗയ വിയ ഹക്കിയ.
0: මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනා වගේ තාත්තේ.
3: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාලදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ. අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
5: ජපානේ ඔකිනාවල කියනනේ වයසකම මිනිස්සු ඉන්නේ. හවස 6-7 වෙද්දි වැඩ ටික ලස්සනට ඉවර කරලා රෙස්ට් කරනවා.
2: Okay.
5: Rest.
2: Resting.
5: Resting වගේ આવත් ඉතින් එක ඉවරයිනේ.
6: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
7: පොළොවේ රන්නස් වනුනවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
8: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසායි මේ අඩුම මිල.
9: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
10: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
0: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔන විතින් ඔන X5B Plus. සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබාගත හැකි.
11: සුබ දවසක්.
2: අලුත් වෙලා.
11: පහසු වෙලා. තෑගි වැඩි වෙලා.
12: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
13: The Palace Gampaha. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710-666-222. Prime Residences.
14: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
15: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
16: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත AZ අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහල ගහන්නතෝ වහල ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
17: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
18: ඕනම කැමක් temperature කරගන්න තනියම බත්තවත්ත බට real mapatte experience එකකට නැල්වත්ත බට.
19: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව majestica lanka tiles.
20: සතුට රස ගුණ මුසු වෙන කැමවල රස සුරකින
21: කොෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
22: මුළු පවුලටම මගේ ගානටම ඔබ අස කරන සැප නිින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center Ward Place Colombo 7 වෙත. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
23: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන Bajaj Vigo Electric 3-Row රථය David Pieris E-Mobility වෙත. 0114700550.
24: රන් පවුමකට ඉහළ අප්‍රිකාරමත් අමතන්න 0115880400. එල්ලෝ එල්සී රන් සවි රන්මය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
25: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
26: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
27: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
28: ගන් අතරට සුලසුලුනට දැන් මම බය නැහැ.
29: ඒක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
30: නිවසට අවශ්‍ය හැම දෙම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. single big bonanza mid-year shopping festival.
31: කැපුවා නේද ඩබල් ඉර?
32: ඩබල් පොකට් ඇඳන්?
31: ඒ මැදට ඩබල් දාලා කන් එප දෙකකුත් ගහලා.
33: ඈරාලා හමි?
31: ඇහුන් නැද්ද මං කියපුවා?
33: නෑ නෑ අහන් හිටියේ.
31: මොනවද අහන් හිටියේ?
33: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු.
31: හෑ?
33: ඕරාලා හමි? One and only සින්දු සියත.
34: සතියේ දවස් 5ම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්.
15: අනුග්‍රහය.
35: දැනෙන්න අඳින්න රිසිසේ.
15: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
36: අතාරින්න බෑ වගේද?
15: නෑ ඔබට පුළුවන්.
0: විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙනු.

0: සිය දපත්තරේ විත් හසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් වියකමින් මවකමින්.
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් දීලා ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය. ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
3: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
4: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0111 715 555 අමතන්න.
5: Omfit Premium Inverter Air Conditioner රුපියල් 179,999 සිට Smart Wi-Fi Fast Cooling සමග 12,000 18,000 24,000 BTU වලින් පුවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අඩුම මිලදී ගන්න. අමතන්න 0766 251 3020.
6: අද කෑම එක නම් කෑම රසටම තිබුණා
7: පොඩි වෙනසක්. 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RPD පොල් තෙල් එක්ක මගේ ආදරණීයන්ට සතුට රසගුණ එක්කලා.
8: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
9: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
10: ආගිල්ස් ෆුඩ් සිටි සත්‍යන්ති අඩුම මිල පෙරළිය. බීට්රූට් කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ බිල රුපියල් 520යි. අපේ මිල රුපියල් 290යි. පිපිඤ්ඤා කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ බිල රුපියල් 240යි. අපේ මිල රුපියල් 80යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීම නවලංගු වන්නේ 2026 අගෝස්තු 8 සිට 10 දක්වා. තොග අවසන් වන තුරු පමණයි. සිසහිතයි.
11: මතකද මතකද මතකද මතකද සිංග බිග් බොනන්සා
12: 60%ක් ඩිස්කවුන්ට් අරගෙන
11: මේ අවුරුද්ද තාවා
12: නිවසට අවශ්‍ය හැම දෙම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංග බිග් බොනන්සා මිඩ්-ඉයර් ෂොපින් ෆෙස්ටිවල්
13: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0111 738 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
14: Turn 98.2 and 98.4.
15: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවෙයි.
16: පළවෙනි වචන 10-15 ඕනම මනුස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
15: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
16: අනිත් එක ගුවන් විදුලි නිවේදකෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි මාකටර් කෙනෙක්.
15: කතාවට දක්ෂ නම් මාකටින් දන්නවා නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
16: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0.71 555 6044 අපිට WhatsApp කරන්න.
15: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එකපාරයි.
17: එයාලා මේ පාර එන්නේ දිනන්නම බලාගෙන.
16: හැබැයි මේක අපේ ග්‍රවුන්ඩ් එක. අපෙන් දිනුම උදුර ගන්න ලේසි වෙන්නේ නැහැ.
17: අසල්වැසි ප්‍රතිවාදීන් ජයග්‍රහණයේ අභිමානය සොයා පිත්තෙන් පන්දුවෙන් ගැටෙන තරඟ දෙකකින් සමන්විත උද්වේග කර ඉන්දු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය.
16: පළමු තරගය අගෝස්තු 15 ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සිට පන්දුවෙන් පන්දුව සජීවව සියත ටීවී ඔස්සේ.
17: දිනන ක්‍රිකට් නම් සියත තමයි.

මාව අහගෙන ඉන්නවා කියලා මට ආපු මැසේජස් ටික මතක් කරන්නේ නැතුව ඊළඟ සින්දුව අහන්න දෙන්න බෑනේ නේද? බලමු කවුද ඉන්නේ කියලා. නිශාන් සංජීව මැසේජ් කරලා තියෙනවා බණ්ඩාරවල ඉඳලා ලස්සන සින්දුවක් දෙන්න කියලා. මේ හැන සින්දුවට ගොඩාක් ආදරෙන් එකතු කරගන්නා නිශාන්. ඒ වගේම මාත් අහගෙන ඉන්නේ මාෂි ඔයාව. දෙන්නකෝ මටත් ලස්සන සින්දුවක්. මුදිත්මා දේවින්දි තමයි එහෙම මැසේජ් එකක් එවලා තියෙන පානදුර ඉඳලා. ගොඩක් ආදරය කරන හස්බන්ඩ් ඉන්නවා චතුර. එතකොට ෆැමිලි එක හැමෝම එකතු කරගන්නලු මේ ඇහෙන සින්දුවට.

0: තියෙන සත්‍යන්තය.
1: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල.
2: සියත හෙඩ්ලයින් රිවියු.
3: උසස් පෙළ විභාගයේ හෙට සිට මධ්‍යස්ථාන 2532කදී බන්ධනාගාර ගැටුම් ගැන වාර්තාවක් හෙට පොලිසියට. ප්ලාස්ටික් ඇතුළු අපද්‍රව්‍ය බැහැර කිරීමට නව රෙගුලාසි. ග්‍රාම නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසේ. ඉරාන ජනපති සාම ගිවිසුමක් පිළිබඳ අපේක්ෂාවෙන්
1: වැඩි විස්තර 10:12 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
4: සියත සතියන්තය.
5: දැන් වෙලාව 12:00.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: උසස් පෙළ විභාගේ හෙට සිට මධ්‍යස්ථාන 2532කදී. බන්ධනාගාර ගැටුම් ගැන වාර්තාවක් හෙට පොලිසියට. ප්ලාස්ටික් ඇතුළු අපද්‍රව්‍ය බැහැර කිරීමට නව රෙගුලාසි. ග්‍රාම නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි. ඉරාන ජනපති සාම ගිවිසුමක් පිළිබඳ අපේක්ෂාවෙන්.
0: දේශීය සියත. Local news on Seta. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: David Peris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Madhuli Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within Amathanna 01117866.
1: පහශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ දිවයිනපුරා මධ්‍යස්ථාන 2723කදී මෙවන විට පැවැත්වෙනවා. පෙරවරු 9:30ට ආරම්භ වූ විභාගය දහවල් 12:15ට අවසන් වීමට නියමිතයි. මේ අතර උසස් පෙළ විභාගයේ හෙට දිවයිනපුරා මධ්‍යස්ථාන 2532කදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා. සැප්තැම්බර් මාස පසනදා දක්වා උසස් පෙළ විභාගයේ පැවැත්වීමට නියමිතයි. උසස් පෙළ විභාගයට පෙනී සිටීමට අයදුම් කර ඇති සමස්ත අයදුම්කරුවන් සංඛ්‍යාව 372,310ක්. උසස් පෙළ විභාග අපේක්ෂකයින් කරුණු කිහිපයක් පිළිබඳ අවධානය යොමු කළ යුතු බවයි විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා කුමාරි පැවසුවේ.
4: මේ දරුවන් හොඳින් මතක තියාගන්නට ඕන විභාග ප්‍රවේශ පත්‍රයේ ඔවුන්ගේ අත්සන සහතික කරවාගෙන අනිවාර්යයෙන්ම විභාග ශාලාවට යන විට යන්නට ඕනි. ඒ වගේම අනන්‍යතා පත්‍රය, මේකත් ඉතාම වැදගත් වෙන මේ උසස් පෙළ දරුවන්ට. ජාතික හැඳුනුම් පත, වලංගු රියදුරු බලපත්‍රය, වලංගු ගමන් බලපත්‍රය යන මේ ලේඛන තුනෙන් එකක් තමයි අපි වලංගු අනන්‍යතා පත්‍ර විදිහට විභාගයේදී භාවිතා කිරීමට අවසර දීලා තිබෙන්නේ. ඒ නිසා විභාගය පටන් ගන්න පළවෙනි දවසේ අනිවාර්යම ප්‍රවේශ පත්‍රය අත්සන සහතික කරවාගෙන එමගේ අනන්‍යතා පත්‍රය දිනපතාම ඔවුන් විභාග ශාලාවට අරගෙන යන්න ඕන.
1: ලබා දී ඇති උපදෙස් නොතකා කටයුතු කරන විභාග අපේක්ෂකයන්ගේ විභාගය අත්හිටුවීමට කටයුතු කරන බවයි විභාග කොමසාරිස් ජෙනරාල්වරිය සඳහන් කළේ.
4: විභාග ශාලාවට රැගෙන යන්නට ඕනි ඔවුන්ට ලියන්නට අවශ්‍ය පෑම් පැන්සල්, මකන කෑල්ල, අඩි රූල මෙවැනි දේවල් පමණයි. ප්‍රවේශ පත්‍රය සහ අනන්‍යතා පත්‍රය අරුණහම වෙනත් කිසි දෙයක් විභාග ශාලාවට ගෙනියන්නට බෑ. විභාග ශාලාවේ ටිපික්ස් භාවිතා කරන්න බෑ. මකන දීර නිසා මකන දීර අරගෙන යන්නත් එපා. ඒ වගේම අපි තහනම් කළ තියෙන දේවල් ජංගම දුරකථන, ඉලෙක්ට්‍රොනික උපකරණ, බ්ලූටූත් උපකරණ, ස්මාර්ට් වෝච්, සුහුරු අත්තරලෝසු, ඒ වගේම සටහන්, පොත්පත්, ඒ කිසිම දෙයක් ඔවුන්ට විභාග ශාලාවට අපි අරගෙන යන්න එපා කියලා තිබෙනවා. ඒ වගේම මේ තහනම් කරපු දේවල් විභාගයේ පැවැත්වෙන අතරතුරදී ඔවුන් සන්තකයේ තබා ගැනීම වරදක් කියලා අපි පැහැදිලි කරලා තිබෙනවා විභාග නීති රීතිවල. එසා කිසිම දෙයක් ජංගම දුරකථන, ස්මාර්ට් වෝච්, බ්ලූටූත් උපකරණ ආදී ඒ තහනම් කරපු කිසිම දෙයක්, සටහන්, කිසිම දෙයක් ළඟ තබා ගන්නට එපා.
1: කුරුවිට, පල්ලන්සේන හා නව මැගසින් බන්ධනාගාරවල ගැටුම් ඇතිකරගත් රැඳවියන් සම්බන්ධයෙන් වාර්තාවක් හෙට ලැබීමට නියමිත බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරිය ෆෙවර්ට්ල සඳහන් කළේ මෙවන විට බන්ධනාගාර පාලනාධිකාරිය මගින් ආරම්භ කර ඇති විමර්ශනයේ වාර්තාව හෙට ලැබීමට නියමිත බවයි. බන්ධනාගාර ගැටුම්වලට සම්බන්ධ පිරිස්වලට එරෙහිව අධිකරණයේ හමුවේ කරුණු දැක්වීමටද බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක සඳහන් කළේ අදාළ බන්ධනාගාරවල ප්‍රධානීන් විසින් හඳුනාගත් රැඳවියන් පිළිබඳ අධිකරණයේ කරුණු දක්වා ඇති බවයි. යන ඔවුන්ට එරෙහිව පොදු දේපල හානිය යටතේ නඩු පවරනු ඇති බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වූ කුරුවිට, පල්ලන්සේන හා නව මැගසින් බන්ධනාගාරවල ගැටුම් ඇති කළ කණ්ඩායම් හඳුනාගෙන තිබෙනවා. ඔවුන් වෙනත් බන්ධනාගාර වෙත මාරු කිරීම ඇතුළු ඉදිරි පියවර පිළිබඳ මේ වන විට අවධානය යොමු වී ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. ගැටුම්වලින් සිදු හානිය තක්සේරු කිරීමද මේ වන විට ආරම්භ කර ඇති බව ඔහු ප්‍රකාශ කළා. මැගසින් කුරුවිට සහ පල්ලන්සේන යන බන්ධනාගාර තුළ පසුගියදා නුසන්සුන්තා ඇති වුණා. එම ගැටුම්වලින් රැඳවියන් 3 දෙනෙකු මියගොස් තවත් 54 දෙනෙකු තුවාල ලැබුවා. මේ අතර මද්‍රව්‍ය අඩංගු පාර්සල් දෙකක් බොරැල්ල මැගසින් බන්ධනාගාරයට විසිකිරීමට උත්සාහ කළ පුද්ගලින් 2 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ බන්ධනාගාරයේ තාප්පයට උඩින් එම පාර්සල් විසිකිරීමට උත්සාහ කිරීමේදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි. පාර්සල් තුල තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 22 මිලිග්‍රෑම් 250ක්, ඇෂ් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 270ක්, දුම්කල ග්‍රෑම් 250ක්, ලයිටර් 10ක්, කුඩා ජංගම දුරකථන 2ක්, දුරකථන චාර්ජර් 2ක් සහ කරාබු යුගල 2ක් සොයා ගැනුණා. බන්ධනාගාර ගැටුම් පාලනයට ආණ්ඩුව කඩිනමින් පියවර ගත යුතු බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගණේෂන් පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්වමින්.
5: මේ ගමුව මහර මැගසින් ට්විට ආපෝ මේ ගමුව. අපේ අරසන් නානෙක්කාර සහෝදරට කියන කැමැති කරුණා කරලා ඉඩපු ආණ්ඩුව ගිය ආණ්ඩුව කියන කතා කරන කතාව නවත්තලා දාලා උද වර්ගීමේ අවුරුදු දෙකක් කොහොමද වර්ගීමේ ඉන්නවා උද කරේ කියලා කියන්න. ඉර බාර වෙලා ඉන්න ජනගහණය. අඩු කරන මොකද උතුම කරේ කියලා කියන්න. අනිත් එක දැන් අපිට දන්නවා සතුරු වෙනවා පාතාලේ සමග ඇත්තේ වගේ මද්රවිය කාර්ය සමග ආණ්ඩුව සටනක් කරනවා. හොඳයි. අත් දෙක උස්සන අපි. වෙරි ගුඩ් වෙරි ගුඩ් ඩු දැට්. මේ කරන යනකොට ආණ්ඩුව සූදානම යන්න ඕන. මුලේ පාවිච්චි කරලා
1: බන්ධනාගාර තුල ඇතිවන ගැටු මාණ්ඩුවේ කුමන්ත්‍රණයක් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන සඳහන් කළේ.
6: ප්‍රශ්නේ තියෙන්නේ මේ වගේ රැල්ලක් නිර්මාණය වෙන්නේ ඇයි? මෙතෙක් නිර්මාණය නොවුණු රැල්ලක්. ඒ රැල්ල නිර්මාණය කරන්නේ ආණ්ඩුව විසින්. ඒ බිත්ති අතර කොටු වෙලා ඉන්න නිරායුධ සිරකරුවන් සැකකරුවන් යලි වරදකට පොළඹවලා ඒ පොළඹවන ලද වරදින් සමාජයේ භීතියට පත් කරලා ඒවා මැඩපවත්වන්නට අලුත් අනපනත් නීති ගෙනීම උදෙසා තමන්ට හිතකර විදිහට තමන් ආස විදිහට හැසිරෙන අධිකරණ පද්ධතියක් හදා ගැනීම උදෙසා තමන්ට ඕන කරන විදිහක පොලිසියක් හදා ගැනීම උදෙසා දීර්ඝකාලීනව නිර්මාණය කරන සැලසුමක් කියන සැකය මේ වෙලාවේදී අපේ හිතට යොමු වෙනවා. මොකද මේක පැහැදිලිවම ආණ්ඩුව විසින් සැලසුම් කරමින් යන කුමන්ත්‍රණයක් කියන එක තමයි දැන් දැන් පෙන්නුම් කරමින් තියෙන්නේ.
1: හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මදුර විතානගේ සඳහන් කළේ බන්ධනාගාර ගැටුම් සම්බන්ධයෙන් නාඩුව පැහැදිලි ප්‍රකාශයක් සිදු කළ යුතු බවයි.
7: මේ බන්ධනාගාර ඇතුලේ ඉතාමත්ම අද්භූත විදිහට කැරල්ලක් නිර්මාණය වෙමින් පවතින මේ වෙන විට යම් චෝදනා ගොනු කරලා සිරගත කරලා තියෙන සමහර පුද්ගලයින්ව කෘතිමව නිර්මාණය කරන කැරලි මුවාවෙන් ඝාතනය කරන්න උත්සාහ කරනවාද කියන ගැන බලවත් සැකයක් දැන් මතුවෙමින් පවතිනවා.
1: බන්ධනාගාර ගැටුම් පිටුපස ඇති කුමන්ත්‍රණය සම්බන්ධයෙන් ආණ්ඩුව මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න සඳහන් කළේ.
8: ආණ්ඩු කරපු විපක්ෂයේ උදවියට මේ දැන් හොරු අහු වෙනකොට නීතිය ක්‍රියාත්මක වෙනකොට මේ හිරේට යනකොට කම්බිකූරු ගණන් කරන්න වෙනකොට එයාලා මේකෙන් නිදහස් වෙන්න පාරවල් හොයනවද කියලා හිතෙනවා. ඒක සැලසුම් සහගතව ක්‍රියාවලියක් සිදු වෙමින් තියෙනවාද කියන සැකයේ සංකාව දැන් අපට අවිල්ල තියෙනවා. ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව වැඩි වශයෙන් අවධානය යොමු කරලා ඉවර වෙලා මෙමෙ දිහත් වීම කරමින් ඉන්නවා.
1: රත්මලාන ඥානේන්ද්‍ර පාර ප්‍රදේශයේ නිවසකට අත්බූම ප්‍රහාරයක් එල්ලවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුත්කලින් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්බූම ප්‍රහාර එල්ල වී තිබුණේ පසුගිය පස්වනදායි. ඒ සම්බන්ධයෙන් විමර්ශනය කළ ගල්කිස්ස පොලිසිය විසින් මොරටුව හා රත්මලාන ප්‍රදේශවලදී සැකකරුවන් 4 දෙනා අත්අඩංගුවට ගනු ලැබුවා. ඔවුන් අවුරුදු 21, 26, 28 හා 30 වයසල පසුවන මොරටුව හා රත්මලාන ප්‍රදේශවල පදිංචිකරුවන්. මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ මෙහෙවීම මත මෙම අපරාධය සිදු කර ඇති බවයි. සංවිධානාත්මක අපරාධකරුවන් අතර පවතින ආරවුලක් මෙම ප්‍රහාරයට හේතු වී ඇති බවද පරීක්ෂණවලදී අනාවරණය වුණා. මෙම වසර තුල විදේශගත ශ්‍රමිකයන්ගෙන් ඇමරිකානු ඩොලර් බිලියන 9ක විදේශ ප්‍රේෂණ හිමිවනු ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. ඒ සභාපති කෝසල වික්‍රමසිංහ සඳහන් කළේ පසුගිය වසරේද විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඉහළ ගිය බවයි.
9: 24 වසරේදී අපි විදේශ ප්‍රේෂණ වශයෙන් ඇමරිකන් ඩොලර් බිලියන 7.1ක් ලබාගෙන තියෙනවා. ඒ 25 වසරේදී ඇමරිකන් ඩොලර් බිලියන 8.1ක් දක්වා බිලියන 1ක වගේ වැඩිවීමක් තියෙනවා. ඒ කියන්නේ ඇමරිකන් ඩොලර් බිලියන 1000ක මුදලක්, ඒ විශාල මුදලක්. ඒ වගේම 2026 වසරේ වෙනකොට අපිට ඇමරිකන් ඩොලර් බිලියන 9ක් දක්වා ඉලක්කයකට යන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා.
1: මේ අතර මෙරට ආර්ථිකය මේ වන විට අංශ කිහිපයකින් වර්ධනය වීම සාධනීය තත්ත්වයක් බවයි ආර්ථික විශ්ලේෂකයන් සඳහන් කළේ. විදෙස් ප්‍රේෂණද ඒ සඳහා කැපී පෙනෙන දායකත්වයක් දක්වා ඇති බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය වසන්ත අතුකෝරළ පැවසුවේ.
10: වසර දෙකක වගේ 35% ආර්ථික වර්ධනයක් අපි ළඟා කරගෙන තිබුණා. මේ වසර තුල ආර්ථිකය රාජ්‍ය අයවැය ක්‍රියාකාරීත්වය ඉතාමත් හොඳ මට්ටමකට ගෙනියන්න පුළුවන්කම තිබුණා. ඒ වගේම ආර්ථික ස්ථාවරත්වය, ණය දරණීයතාවය මේ වගේ පැතිවලින් අපි ක්‍රමක්‍රමයෙන් ඉහළට යාමක් දක්නට ලැබුණා. ඒ සමග ණය ශ්‍රේණිගත කරන ආයතන ලංකාව සම්බන්ධයෙන් ශ්‍රේණිගත කිරීම සම්බන්ධයෙන් ඉහළට ක්‍රමයෙන් එපවත් වීමක් දක්නට ලැබුණා. ඉතින් මේ වගේ දේවල් සිද්ධ වෙනකොට ලංකාවේ රාජ්‍යාංශයේ ආයෝජනය විශේෂයෙන් නගර සංවර්ධනය සඳහා නාගරික කඩබද අඩු කරන්නට, නාගරික බස් සේවා ඇති කරන්නට, නාගරික ප්‍රවාහන ක්ෂේත්‍රය දියුණු කරන්නට මේ වගේ පැතිවලින් විශාල පියවර ප්‍රමාණයක් අරන් තිබුණා.
1: ප්ලාස්ටික් සහ අනිකුත් අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා නව රෙගුලාසි සැකසීම ආරම්භ කර ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා. ඒ අධ්‍යක්ෂ ජෙනරාල් කපිල රාජපක්ෂ පැවසුවේ අදාළ ක්‍රමවේදයට අනුගත නොවන වෙළඳ ආයතන සඳහා ඉදිරියේදී අධිභාරයක් පනවන බවයි.
11: විශේෂයෙන්ම ප්ලාස්ටික් සහ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කලමනාකරණය කර ගැනීම සඳහා ලෝකයේ බහුලව භාවිතා වෙන වගේම සාර්ථකව භාවිතා වෙන එක්ස්ටෙන්ඩඩ් ප්‍රොඩියුසර් රෙස්පොන්සිබිලිටි එහෙමත් නැත්නම් නිෂ්පාදකයාගේ විස්තීරණ වගකීම කියන ක්‍රමවේදය දැන් ලංකාවට හඳුන්වා දී කියලා යනවා. මෙහිදී සිද්ධ වෙන්නේ කිසි ප්ලාස්ටික් හෝ වෙනත් අපද්‍රව්‍යයක් බැහැර කිරීම සහ කලමනාකරණය කිරීමේ වගකීම නිෂ්පාදකයා වෙත ආකාරයෙන් පැවරීමක්. ඉතින් මේ සඳහා අවශ්‍ය කරන රෙගුලාසි සකස් කිරීම දැන් අවසාන අධ්‍යයනයේ පවතින්නේ. නුදුරේදීම අපිට ඒ රෙගුලාසි බලාත්මක කරගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ එක්කම මෙම extended producer responsibility නැත්නම් නිෂ්පාදකයාගේ විස්තීර්ණ වගකීම කියන ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කරන පැටිතල පහසුකම් එම වෙබ් අඩවි ඉලෙක්ට්‍රොනික ද්වාරයන් ඒව දැන් සකස් කරලා අවසන් කරලා තිබෙන්නේ. ඒ නිසා ලංකාවේ තිබෙන සියලුම ප්ලාස්ටික් සහ පොලිතින් වැනි දේවල් නිෂ්පාදනය කරන නිෂ්පාදකයින් මධ්‍යම පරිසර අධිකාරියේ මෙම ඉලෙක්ට්‍රොනික ද්වාරයේ පදිංචි වෙන්න ඕනේ. එළියපදිංචි වීමෙන් පස්සේ ඔවුන්ගේ නිෂ්පාදන ප්‍රමාණය පිළිබඳව තොරතුරු මධ්‍යම පරිසර අධිකාරියේ විශේෂාංශයක් විසින් අඛණ්ඩව නිරීක්ෂණය කරනවා.
1: පැවති පරිසර පනතට සංශෝධනයක් එක් කරමින් මෙම නව රෙගුලාසි නිර්මාණය කර ඇති බවයි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පැවසුවේ.
11: අපද්‍රව්‍ය එහෙම නැත්නම් පරිසරයේ නිදහස් වුණු ප්ලාස්ටික් වගේම විද්‍යුත් ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ඉවත් කිරීමේ කටයුත්තට ඔවුන් විසින් දායකත්වය ලබා දිය යුතුයි. ඒ සඳහා යම් කෝටාවක් ලබා දෙනවා. එම කෝටාව සම්පූර්ණ කරන්නේ නැති අවස්ථාවල නිෂ්පාදකින්ට ඒ සම්බන්ධයෙන් යම් ආකාරයක අධිභාරයක් දඩමුදලක් ගෙවීමට සිද්ධ වෙනවා. අපි බලාපොරොත්තු වෙන මේ ක්‍රමවේදය හරහා ලංකාවේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය සහ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කර්මනාකරණයට වැඩි දායකත්වයක් ලැබී, ඒ වගේම මෙම අපද්‍රව්‍ය කළමනාකරණයට අවශ්‍ය කරන යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමට පුජලිකාංශයෙන් වැඩි දායකත්වයක් ලැබෙයි කියලා.
1: පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් පැවසුවේ පළාත් සභා මට්ටමින් කැලිකසල සම්බන්ධයෙන් නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි.
12: සියලු නගර පිරිසිදු කළා තම පළාත් පාලන ආයතනයේ කොහොමද මේ ඉතා සුන්දර පිරිසිදු නගරයක් පරිසරයන් කොහොමද පවත්වාගෙන කියන එක දැන් සාකච්ඡා කරමින් තිබෙන්නේ. විශේෂයෙන් ගත්තොත් අපි දැක්ක දේ තමයි පෞගේ කාලෙම පළාත් පාලන තිබිච්ච යන්ත්‍ර සූත්‍ර වාහන සේවක ඉඟකම් විශාල ප්‍රමාණයක් තිබුණා, අර්බුද ගොඩක් තිබුණා. ඒක නිසා දැන් රජයේ විදියට මැදිහත් වෙමින් තිබෙනවා අවශ්‍ය කරන සෞඛ්‍යම් කරුවන් බඳවා ගැනීමේ මූලික මැදිහත්වීම් කරමින් තිබෙනවා. ඒ වගේම අවශ්‍ය කරන යන්ත්‍ර සූත්‍ර ලබා දීමටත් රජයේ විදියට කටයුතු කරමින් තිබෙනවා. ඒ නිසා මේ සියලු කටයුතු සම්පූර්ණ වෙද්දී අපි හිතනවා රට පුරාම මේ මතුවලා තිබෙන කසල කළමනාකරණය පිළිබඳ යම් අර්බුදකාරී තත්ත්වයක් තිබෙනවා නම් ඒවා සමනය කළා රටක් ලෙස ඉතාම සුන්දර පරිසරයක් සහිත ක්ලීන් ශ්‍රී ලංකාවක් දැක ගන්න පුළුවන්කම රටේ ජනතාවට ලැබෙයි. ඉතින් ඒකේ විදිහින් අපි පළාත් පළාත 341 මෙහෙවමින් තිබෙනවා, මැදිහත් වෙමින් තිබෙනවා. අමාත්‍යාංශ ලෙස ඒ වගකීම භාරවගෙන තිබෙනවා. ඒක නිසා ඒකට අවශ්‍ය කරන මූලික මැදිහත්වය දැන් කරමින් තිබෙනවා.
1: ග්‍රාම නිලධාරීන් හෙට සානිද්දායන දෙදින තුල අසනීප නිවාඩු වාර්තා කර සේවයට වාර්තා නොකර සිටීමට තීරණය කර තිබෙනවා. ඒ ගමන් වියදම් දීම නාව ඉහළ නොදමීම සහ තවත් ඉල්ලීම් කිහිපයක් මූලික කරගනිමින් ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී ජාතික සංගමේ ප්‍රධාන ලේකම් ඒ විජේරත්න පැවසුවේ අවස්ථා කිහිපයකදී සිය ඉල්ලීම් ඉලා සිටියද රජෙන් නිසි විසඳුමක් මෙතෙක් ලබා නොදුන් බවයි.
13: ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී ජාතික සංගමය ඒ වගේම ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සේවය දෙන අනිකුත් වෘත්ති සංගම් එකතු වෙලා අපි වෘත්ති ක්‍රියාමාර්ගයක් කැඳවලා තියෙනවා. දැනට අපේ පිළුම සේවා වලින් ඉවත් වෙලා වෘත්ති ක්‍රියාමාර්ගයක් ගන්න 10 වෙනිදා සහ 11 වෙනිදා වැඩ නිවන් දාන. මේකට හේතුව තමයි දැනට අපි කැඳවලා තියෙන වෘත්ති ක්‍රියාමාර්ගයේ අපේ පොදු කොට්ටාස දිනය හැර සියලුම අනිකුත් රැස්වීම් වලින් ඉවත් වීම, විශේෂයෙන් දේශපාලකින් සහභාගී වෙන රැස්වීම් වලට සහභාගී නොවීම, ඒ වගේ ශ්‍රේෂ්ඨ රාජකාරී සීමා කිරීම වගේ කරන ගමන් තමයි අපි 10 වෙනිදා සහ 11 වෙනිදා වැඩ නිවන් වාර්තා කරලා විරෝධතාවය දක්වන්නේ. මේකට ප්‍රධාන හේතුව තමයි දැනට ග්‍රාමධාරී සේවය සඳහා ලබා දෙන සේවා ව්‍යවස්ථාව ග්‍රාමධාරීන් ප්‍රතික්ෂේප කරපුවා ගාමධාරීන් දැනුවත් කරන්නේ නැතුව ඒක සුදුසු සේවා ව්‍යවස්ථාවක් බලධාරීන් විසින් ලබා දීම, ඒකට සංශෝධන ලබා ගැනීම.
14: International News on Seattle.
1: ඕමානයේ මැදිහත්වීමෙන් පැවැත්වෙන සාකච්ඡාවලදී හෝමුස් සමුද්‍ර සන්ධිය පිළිබඳ අර්බුදයට විසඳුම් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව ඉරාන ජනාධිපති මසූඩ් පෙෂස්කෙන් පවසනවා. ඔහු සඳහන් කළේ ගිවිසුමකට එළඹීම සඳහා හොඳම කාලය මේවන විට උදා වී ඇති බවයි. යුද්ධයෙන් හෝ සාමෙන් ඔබට ගමන් කර රට නිදහස් කර ගැනීමේ කාලය මේවන විට උදා වී ඇති බවද ඉරාන ජනාධිපතිවරයා සඳහන් කළා. අමෙරිකා ඉරාන අර්බුදය සම්බන්ධයෙන් මේවන විට සාකච්ඡා පැවැත්වෙන්නේ ඕමානයේ මැදිහත්වීමෙන්. මේ අතර හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම සඳහා ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය විසින් කොන්දේසි මාලාවක් නිකුත් කරනු ලැබුවා. ඉරානයට එරෙහිව අමෙරිකාවේ නාවික අවහිර කිරීම වහම ඉවත් කිරීම ඒ අතරට අයත්. ඉරාන නායකින් හෝමුස් සමුද්‍ර සන්ධිය ගමනාගමනය සිදුකරන නෞකාවලින් ගාස්තු අය කිරීමට කිසිදු සැලසුමක් නොමැති බවට ප්‍රකාශ කළ බවයි අමෙරිකානු උපජනාධිපති ජේ.ඩී. වැන්ස් පැවසුවේ. ඊට ප්‍රතිචාර දක්වමින් ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය මෙම කොන්දේසි පණවනු ලැබුවා. මේ අතර ඉරානයේ උත්තරීතර නායක මොච්රාබා ඛමේනිගේ වීඩියෝ පටයක් එරට රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සියක් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඔහු මෙලෙස පෙනී සිට ඇත්තේ අමෙරිකාව සහ ඉරානය අතර පැවති යුද්ධෙන් මාස කිහිපයකට පසුවයි. උත්තරීතර නායකයාගේ සෞඛ්‍ය තත්ත්වය බරපතල ලෙස පිරිහි ගොස් ඇති බවද ඔහු ඉදිරි දින කිහිපය තුළ මියාමේ අවදානමක් පවතින බවද සඳහන් කරමින් මාධ්‍ය වාර්තා කිහිපයක් පළවීමෙන් අනතුරුව මෙම වීඩියෝ මාධ්‍ය මගින් පළ කරනු ලැබුවා. යලි සිරස්තල උසස් පෙළ විභාගයේ හෙට සිට මධ්‍යස්ථාන 2532කදී බන්ධනාගාර ගැටුම් ගැන වාර්තාවක් හෙට පොලිසියට. ප්ලාස්ටික් ඇතුළු අපද්‍රව්‍ය බැහැර කිරීමට නව රෙගුලාසි. ග්‍රාම නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි. ඉරාන ජනපති සාම ගිවිසුමක් පිළිබඳ අපේක්ෂාවෙන් සියත තවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරි උඩුවනගේ සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට රැඳී සිටින පෑන් පැපුවත් සමගින්.
14: ලොවපුරා සෙරිසරා සත්‍ය සියතටකත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්න.

0: Talk of the Town.
1: ලෝකෙ ලොකුම මියසික් අවෝඩ් සෙරමනි එකක් වෙන ග්‍රැමි අවෝඩ්ස් වලට අලුතින් ඒෂියන් පොප් කියලා වෙනම කැටගරි එකක් මේ පාර අඳුන්වලා දුන්නා.
2: ඒකට මූලික වුණේ BTS ලා. හැබැයි දැන් යාලා කියන්නේ මේ පාර ග්‍රැමි අවෝඩ්ස් වලට අලුත් මාළිරන් ඇල්බම් එක සබ්මිට් කරන්නේ නැහැ කියලා.
1: ඒක BTS ලා ඔෆිෂියලි අනවුස් කළාට පස්සේ ලෝකෙ පුරාම ඒ ගැන කතා කරන්න පටන් අරන් තියෙනවා.
2: සමහර ෆෑන්ස් ලා කියන්නේ BTS ලාට ග්‍රැමි එකක් ඕනේ නැහැ. ග්‍රැමි එකට BTS ලා ඕනේ කියලා.
1: තවත් සමහර අය ප්‍රශ්න කරන්නේ ඒෂියන් පොප් කැටගරි එක හඳුන්වලා දුන්නේ BTS ලා හින්දා නම් ඇයි ඒ කැටගරි එකේ BTS ලා නැත්තේ කියලා.
2: මේ වෙද්දිත් ඒ ප්‍රශ්නට උත්තරයක් BTS ලා දීලා තිබෙන්නේ නැහැ.
0: Talk of the Town.

0: Mauli Mauli Mangalya.
1: Siata Big Twin Lady Miss World Sri Lanka 2026.
2: ඔබත් මම අනුදි ගුණසේකර මං හිතන්නේ මේ ඔබේ අවස්ථාව රුවින් පිරුණු ඔබ ජීවිතේ ලස්සනම තැනකින් පටන් ගන්න එන්න
1: මෙවරත් දැනුමෙන් පෞෂයෙන් සහ රුසිරියෙන් පරිපූර්ණ ඔබ ලොවක දිනන සිහින කිරුල හිස දරන්න සූදානම්ද ඔබගේ අයදුම් පත්‍රය මැතිකතික ඡායා රුපියක් එක්ක අගෝස්තු 14 වනදාට කලින් 0716 500යි 500කට වට්ස්ඇප් කරන්න
3: Siata Big Twin Lady Miss World Sri Lanka 2026.
1: Title sponsor.
4: ඔබ සමට දිදුලන දීප්තිය Twin Gala ගන්න. Big Twin Lady racer එකට අදම මාරු. Big Twin Lady. ඔබත් සැනින් දිදුලන්න.
5: ඩෙන්ගු මාරාන්තිකයි. මේ නාවල බෙස්ට්ගේ වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී අසංක වීරසිංහ.
6: ඩෙන්ගු රක්තපාතය ජීවිත අවදානමක් සහිත රෝගී තත්ත්වයක්. ඇඟේ අභ්‍යන්තර අවයවවල ලේ වහනයක් වගේ අවස්ථා ඇති වෙන්න පුළුවන්. ඇඟේ අභ්‍යන්තර අවයව අක්‍රීය වීමක් ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ ඩෙන්ගු ෂොක් සින්ඩ්‍රෝම් කියන තත්ත්වයක් දක්වා එන්න පුළුවන්. නැත්නම් රුධිර පීඩනය ගොඩක් අඩුවීමක් ඇති විය හැකි.
5: මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
7: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
8: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
7: මං කරදරයක් නැතුව ආවා තාත්තේ.
8: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
9: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
10: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.
11: මොකෝ මේ තරහින්?
12: කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකට කාලා. විකුණුපු මිනිහා ෆෝන් answer කරන්නේ ආගිය තක් නැහැ.
13: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ.
14: සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.

0: සති පතා ස්කූටර් දිනපතා ස්මාර්ට් ෆෝන් වික්‍රේස හෝ වික් ලයිටවල ඇති ස්කෝඩ්ඩන් කිය 23:43 දැන්ම SMS කර දවටනය ළඟ තබා ගන්න. වික් බොනැන්සා කැපු අත්දිනු පත්තු කර අත්දිනු.
1: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12 අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
2: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල් ස්වර්සිටි වෙතින් මෙගා වට්ටම් Goldy Chicken Sausages Value Pack ඉතිරිය රුපියල් 270යි. Fondre Fat Spread ඉතිරිය රුපියල් 210යි. Munchy Super Cream Cracker ඉතිරිය රුපියල් 40යි. Gomez Saban Original 5 Pack එක ඉතිරිය රුපියල් 160යි. Kagil Swarcity
3: ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
4: සමහරු එන්නේ සද්ද අහලා.
5: තව සමහරු එන්නේ සුවඳට.
4: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
5: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South එන්න ඕනේ. Down South එන්න ඕනේ. Gol International Expo 2026.
6: Motor Show,
5: Lifestyle Expo,
6: Construction Expo,
5: Industrial Expo එක ඇතිවෙන්න සතුටු වෙන්න.
6: අගෝස්තු 14-15 උදේ 10 සිට රෑ 10 දක්වා ගල් සමනල ක්‍රීඩාංගණයේදී.
5: බිස්නස් කරනවද, ඉන්වෙස්ට් කරනවද, නැත්නම් ෆැමිලි එකත් එක්ක එන්ජොයි කරනවද? Gol International Expo 2026.
7: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී, සියත ෆිල්ම් සමගින් කිස් FM. සියත ටෙලි දෙපය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
8: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. මොකද මේ වගේ අලුත් ඉන්නවද?
5: මොකද මේ වගේ කියන්නේ?
7: සමතන ඇති, සමට හමුව ඇති, දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
9: සාස් ලංකාවට වෙලා කොහොමදන්නේ මාව හොයාගත්තේ?
10: එයත් ලස්සනයි. සඳුදාස් සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30 සියත ටීවී තුලින්.

Siete Satiantea. ලස්සන සින්දුවක් ඇහෙනවා. කාවද මම එකතු කරගන්නේ සින්දුවට? අද දවසේ මිහිරිම සින්දුව මට අහන්න ඕනි කියලා මාපලගම පියල්ජේ මට මැසේජ් එකක් එවලා තියෙනවා. කොහොමද? හොඳින් ඉන්නව නේද? මේ සින්දුවට ගොඩක් ආදරෙන් එකතු කරගන්න. සුබ දවසක් වේවා අපිටත් සින්දුවක් දෙන්න කියලා ඊජී අනුර පුස්සල්ලා වොන්න මැසේජ් එකක් එවලා තියෙනවා. මේ හැන සින්දුවට ගොඩක් ආදරෙන් මම ඔන්න එකතු කරගන්න අනුර. ඒ වගේම ධනුක, හයි. මාව හැමදාම අහනවලු. පිළියන්දල තමයි ධනුක ඉන්නේ. මේ වෙලාවේ චුට්ටක් එළියට යන ගමන්ලු මාව අහගෙන ඉන්නේ. වයිෆ් ඉන්නවා මනෝරි. එතකොට ෆැමිලි එක හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා මේ සින්දුවට. සුබ දවසක්. හැලෝ, මම ලක්මල් සුනෙත්. ලස්සන සින්දුවක් ඕනි කියලා මැසේජ් එකක් එවලා තියෙනවා. මේ ඇහෙන සින්දුවට ෆැමිලි එක හැමෝම එකතු කරගන්න. දිගටම අහගෙන ඉන්න.

0: සියත පත්තරේ විත් හසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් Life පියකුමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය.
3: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
4: Big big dinumai bonanza bonanza
5: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේත සහෝ වික්‍රයිතවල ඇති එස්කෝ ඩංකිය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
6: හරි ගියේ හරිම තැනට ගියේ ඉන්න. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
7: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
8: LOLC Finance හරියන්න හරිම තැන.
9: වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
10: මතකද මතකද මතකද මතකද සිංගල් බිග් බොනන්සා
11: 60% ඩිස්කවුන්ට් අරගෙන
12: මේ අවුරුද්ද තාවා
13: නිවසට අවශ්‍ය හැම දෙම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි.
14: සිංගල් බිග් බොනන්සා මිඩ්-ඉයර් ෂොපින් ෆෙස්ටිවල්.
15: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4667 227 අමතන්න.
16: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගිල්ස් ෆුඩ්ස් දිවෙතින් සුදු සීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 210යි. රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 224යි. කීරි සම්බසහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 260යි. සුදු කකුළු සම්බසහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි. තිරුගු පිටි කිලෝග්‍රෑම් එකක් රුපියල් 158යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමන වළංගුවන්නේ 2026 අගෝස්තු 8 සිට 10 දක්වා තොග අවසන් වනතුරු පමණයි. හොන්දිසි සහිතයි.
0: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
16: බිස්නස් එකට ඕඩර් සෙද්දී ඩිලිවරි ගැන වොරි වෙලා හරියන්නේ නැහැ. Pick Me Flash එක affordable cost එකකට ඉක්මනටම packages යවන්න වගේම ගෙන්න ගන්නත් දැන් හරිම ලේසි. Live tracking සහ goods insurance තියෙන නිසා තවත් පහසුයි. ඔයාගේ business එකත් express කරගන්න. Pick Me Flash book කරන්න.
17: Turn 98.2 and 98.4.
18: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවෙයි.
19: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
18: මේක කාලෙකින් ඔබට හම් වෙන රෙයා චාන්ස් එක.
19: අනිත් එක ගුවන් විදුලි නිවේදකෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි මාකටර් කෙනෙක්.
18: කතාවට දක්ෂ නම් මාකටින් දන්නවා නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
19: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0.71 555 6044ට අපිට WhatsApp කරන්න.
18: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එකපාරයි.
1: එයාලා මේ පාර එන්නේ දිනන්නම බලාගෙන.
19: හැබැයි මේක අපේ ග්‍රවුන්ඩ් එක. අපෙන් දිනු මුදුර ගන්න ලේසි වෙන්නේ නැහැ.
1: අසල්වැසි ප්‍රතිවාදීන් ජයග්‍රහණයේ අභිමානීය සොයා පිටෙන් පන්දුවෙන් ගැටෙන තරඟ දෙකකින් සමන්විත උද්වේග කර ඉන්දු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය.
19: පළමු තරගය අගෝස්තු 15 ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සිට පන්දුවෙන් පන්දුව සජීවව සියත ටීවී ඔස්සේ.
1: දිනන ක්‍රිකට් නම්

0: किया था टॉप स्टोरी।
1: බන්ධනාගාර ප්‍රධානීන්ට මානව හිමිකම් කොමිසමෙන් කැඳවීමක්. බන්ධනාගාර ආශ්‍රිත වාර්තාව නොසන්සුන්කාරී තත්ත්වයන් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා බන්ධනාගාර ප්‍රධානී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට කැඳවීමට තීරණය කර තිබෙනවා. ඒ කොමසාරිස් නිමල් පුංචේවා සඳහන් කළේ සාකච්ඡාව සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තු ප්‍රධානීන් පුලස්පතිවරයා සහ අදාළ අමාත්‍යාංශවල ලේකම්වරුන් ලබන 18 වනදා කොමිෂන් සභාව වෙත කැඳව ඇති බවයි. බන්ධනාගාර ආශ්‍රිත ගැටුම් යළි ඇති නොවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම අරමුණින් මෙම සාකච්ඡාව පවත්වන බවද කොමසාරිස්වරයා සඳහන් කළා. තවත් දේශීය පුවතක්. මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 90,000ට ආසන්න වී තිබෙනවා. ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පැවසුවේ මෙවන විට වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 89,395ක් වන බවයි. මෙතෙක් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 65. ගතු මාස 6ක කාලය තුළ වාර්තාව සමස්ත රෝගීන්ගෙන් වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන්. එම සංඛ්‍යාව 47,310ක් බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පැවසුවේ.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Hub Plug-in Hybrid SUV Madhuli Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 01117 888 666 Seata

0: පැත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: වැඩබැරි ඇමති මණ්ඩලය මේ රට දිනෙන් දින පරිහානිය කරාගෙන
2: 11,34,000 නඩු ගොඩ ගැහිලා තියෙනවා.
3: අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල ගැටලු සාගත තත්ත්වයක් පත් වෙනවා.
4: බලපෑම් කිරීමේ සංස්කෘතිය තියෙන විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් ළඟ.
5: වගන්ති සංශෝධනය කරනවා නම් ජනමත විචාරණයක් අවශ්‍යයි.
6: පෞද්ගලික අභිලාෂයන් වලට තමයි නීතිය නැව්වේ, නීතිය වෙනස් කරේ.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
7: රජේ ණය දෙන්නේ රජේ ප්‍රකාශ කළා දින මිලට පිටින්.
8: අවංක මේ රට ගැන හැඟීමක් එන ජනතාවට සතුටුදායක පුවක් තමයි කියලා මම හිතනවා මේ කාර්ය.
9: ආණ්ඩුව ඉතින් හැමෝම තරහ කරගෙන ඉස්සරහට යන ගමනක් තමයි පේන්නේ.
0: සෑම දිනකම උදෑසන 6යි 10, දහවල් 12, සවස 6, සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට. රූසපුවෙන් අනුන ලොවක් දිනන්න බලාපොරොත්තුවේ දැස් දල්වා බලා සිටින රූ රාජිනියන්ගේ මෞලි මංගල්‍ය.
10: සියත බික්ටවීන් ලේඩි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026.
11: මම අනුදි ගුණසේකර. මං හිතන්නේ මේ ඔබේ අවස්ථාව. රුවෙන් පිරුණු ඔබ ජීවිතේ ලස්සනම තැනකින් පටන් ගන්න. එන්න
10: මෙවරත් දැනුමෙන්, පෞර්ෂයෙන් සහ රුසිරියෙන් පරිපූර්ණ ඔබ ලොවක් දිනන සිහින කිරුළ හිස දරන්න සූදානම්ද? ඔබගේ අයදුම් පත්‍රය මැතිකතික ඡායාරූපයක් එක්ක අගෝස්තු 14 වනදාට කලින් 0716 500 501 WhatsApp කරන්න.
11: සියත බික්ටවීන් ලේඩි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026.
10: ටයිටල් ස්පොන්සර්.
12: ඔබේ සමට දිදුලන දීප්තිය ට්වින් ගාලා ගන්න. බික්ටවීන් ලේඩි රේසර් එකට අදම මාරු. බික්ටවීන් ලේඩි. ඔබත් සැනින් දිදුලන්න.
13: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ. එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
14: ගන්නවා ලයිසන් එක.
15: දැන් හරිනේ අමාරු.
13: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 11.84%. දැන් ඉතින් අවුරුදු පාට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 15% පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19 කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩ්ඩා නීති නේද?
16: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
17: Hi, මම ශේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
13: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners. 0712 492 2 0712 2 77 77.
18: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
19: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.
20: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
21: 2500ක අඩුම මාසික වාරිකයකට audio system එකක් කරගන්න.
22: advance එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
21: advance ticket ටික pay.
23: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු. trading A-LKA outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගම කිරීම.

0: na nasudu kong tigena e Disney.
1: Danin Anna. Sati dawasala hawas dekata.
2: Theater hot and spicy with sudu kochi.
1: Godak kadare.
3: Theater Teli Depeya. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
4: මාව දැකලා හැංගුණානේ.
5: හැංගුණා මං. මම මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ.
3: කළු සුදු සහ පැතලි චරිත එකම වීදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්.
6: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන මම මේ මිනිහව කසාද බඳගන්න නෑනේ.
3: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේනගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
1: සියත ටීවී තුලින්
3: සියත සතියක්.

මේ වගේ සින්දුවක් ඇහෙනකොට නම් ඔබ වමතක කරලා කොහොමද මම නේද? මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවා කියලා මට එවපු මැසේජස් ටික තමයි මම මතක් කරන්න හදන්නේ. හයි මාෂි, කොහොමද? හොඳින් ඉන්නවද කියලා අහලා තියෙනවා. මං ගොඩාක් හොඳින් ඉන්නවා. මලීෂා හසිනි තමයි මට මේ මැසේජ් එකක් එවලා තියෙන්නේ. ඉතින් මලීෂා, මේ ඇහෙන ලස්සන සින්දුවට මාව ගොඩාක් ආදරෙන් ඔන්න මම මතක් කරනවා. ඒ විතරක් නෙවෙයි, සචිනි අතුකෝරල මට මැසේජ් එකක් එවලා තියෙනවා. මාත් මේ වෙලාවේ සද්දට සියත අහගෙන ඉන්නේ මාෂි. මගේ හස්බන් ඉන්නවා. එතකොට ෆැමිලි එක හැමෝම ඉන්නවා. එයාලව එකතු කරගෙන මේ සින්දුව හමුවෝ.

0: ഡെങ്കു മാറാന്തികായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: ඩෙංගු රෝගයේ වැළඳුණු කෙනෙකුට වෛද්‍ය උපදේශයකින් තොරව වෙනත් වේදනා නාශක හෝ අත්බෙහෙත් පාවිච්චි කිරීම ඉතා භයානකය. සංකූලතාවයට ගොස් රෝගියාගේ ජීවිතය වුවද නැතිවිය හැක.
0: මෙම පණිවිඩය ඔබ වෙත කෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනා වගේ තාත්තේ.
3: හිට මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාලදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ. අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
5: ඉනවෙන්න මෙන්න වෙලාව.
6: ජපානේ ඔකිනාවල කියනනේ වයසකම මිනිස්සු ඉන්නේ. හවස 6-7 වෙද්දි වැඩ ටික ලස්සනට ඉවර කරලා ඒගොල්ලෝ රෙස්ට් කරනවා.
2: ඕකේ.
6: රෙස්ට්.
2: රෙස්ටින්.
6: රෙස්ටින් වගේ આવත් ඉතින් එක ඉවරයිනේ.
7: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අට් එක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
8: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
9: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම බිල.
10: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
11: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
0: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින්. ඔනර් X5B Plus. සිගර් ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් දැන් ලබා ගත හැකි.
12: සුබ දවසක්.
13: අලුත් වෙලා.
12: පහසු වෙලා. තෑගි වැඩි වෙලා.
14: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
15: The Palace Gampaha. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710-666-222. Prime Residencies.
16: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
17: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
18: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්නතෝ වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
19: 1500cc ටර්බෝ එන්ජිමකින් බලගැන්වෙන බයික් X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නවමානයකට රැගෙන යන්න. ටෙස්ට් ඩ්‍රයිව් එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4 700 678.
20: ඕනම කැමක් ටෙම්පරාදු කරගන්න එක නියම බට ඇල්වත්ත බට රියල්ම බට එක්ස්පීරියන්ස් එකකට ඇල්වත්ත බට.
21: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණය පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
22: සතුට රස ගොන මුසු වෙන කැමවල රස සුරකෙන
23: කුකුෆ්‍රයි RBD පොල්තෙල් හැට වසරකට වැඩි විශ්වාසයෙන්
24: මුළු පවුලටම මගේ ගානටම ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න වැලන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර් වෝඩ් ප්ලේස් කොළඹ 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
25: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙත. 0114 700 550.
26: රන්පවුමකට ඉහළ අප්‍රිකාරමත් අමතන්න 0115 800 400. එල්ලෝ එල්සි රන් සවි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
27: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
28: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
29: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නෑ.
30: ගන් අතරට සුරසිරුමෙට දැන් මම බය නෑ.
31: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
32: නිවසට අවශ්‍ය හැම දෙම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්ය ෂොපින් ෆෙස්ටිවල්.
33: කැපුවා නේද ඩබල් ඉර?
34: ඩබල් පොකට් ඇඳන්.
33: ඒ මැදට ඩබල් දාලා කන් එප දෙකකුත් ගහලා.
35: ඈරාලහමි.
33: ඇහුන් නැද්ද මං කියපුවා?
35: නෑ නෑ අහන් හිටියේ.
33: මොනවද අහන් හිටියේ?
35: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු.
33: හෑ?
35: ඔහුරාලහමි. වන් ඇන් ඔන්ලි සින්දු සියත.
36: සතිය දවස් පහෙම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්.
37: අනුග්‍රහය.
38: දැනෙන්න අඳින්න රිසිසේ.
39: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. අතාරින්න බෑ වගේද? නෑ ඔබට පුළුවන්.
0: විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙනු.
1: සමහරු එන්නේ සද්ද අහලා.
2: තව සමහරු එන්නේ සුවඳට.
1: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
2: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South එන්න ඕනේ. Down South එන්න ඕනේ. Go International Expo 2026.
3: Motor Show,
2: Lifestyle Expo,
3: Construction Expo,
2: Industrial Expo එක ඇති වෙන්න සතුටු වෙන්න.
3: අගෝස්තු 14 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල් සමනල ක්‍රීඩාංගණයේදී.
2: බිස්නස් කරනවද, ඉන්වෙස්ට් කරනවද, නැත්නම් ෆැමිලි එකත් එක්ක එන්ජොයි කරනවද? Go International Expo 2026.
4: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී, සියත ෆිල්ම් සමගින් Kiss FM.
5: සියත සතියන්ත.

ඇත්තටම ආදරය පූජනීයයිද? මට නම් වෙලාවකට හිතෙනවා ආදරය පූජනීයයි කියලා. හරියට මේ සින්දුවේ කියනා වගේ නේද? හරි, කවුද මේ වෙලාවේ අහගෙන ඉන්නේ කියලා බලනකොට අදත් ඕන ලස්සන සින්දුවක් කියලා චතුරංග ඊශ්‍රායෙල් ඉඳලා ඔන්න මට මැසේජ් එකක් එවලා තියෙනවා. හායි චතුරංග, හොඳින් ඉන්නවද? හොඳින් ඉන්න ඕනේ, එච්චරයි වෙන්න ඕන නේද? ඒ විතරක් නෙවෙයි, සුබ දහවලක් වේවා අපිටත් සින්දුවක් දෙන්න කියලා මැසේජ් එකක් එවලා තියෙනවා. කවුද මේ රුක්ෂාන්? හයි රුක්ෂාන්, හාවත් එකතු කරගන්නම් මේ ඇහෙන සින්දුවට. සින්දුව අහන්න දෙන්නම් චුට්ටක් ඉන්නේ, ඉතින් මැසේජස් ටික මතක් කරන්න එපේ. මාවත් එකතු කරගන්න මාෂි, මාත් ඔයාව අහගෙන ඉන්නේ කියලා මට අනුර පුස්සල්ලාව ඔන්න මැසේජ් කරලා තියෙනවා මේ සින්දුවට එකතු කරගන්න. දිගටම අහගෙන ඉන්න අනුරා.

0: සියත පත්තරේ විත් හසා උදේ හතයි පනහට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් දියකමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි බිලට විකුණන ජෙනුවින් අය.
3: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
4: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp මැසේජ් එකක්.
5: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
6: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
7: සියත පොකට් මනි.
8: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
9: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
10: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
11: ඕනම සයිස් එකක බිස්නස් ඕඩර්ස් pick me truck එක ලේසියෙන්ම මූව් කරන්න. අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් affordable cost එකකට pick me app එකෙන් ලේසියෙන්ම book කරගන්න පුළුවන්. live tracking සහ goods insurance තියෙන නිසා තවත් පහසුයි. business එකේ orders ලේසියෙන්ම මූව් කරන්න pick me truck book කරන්න.
12: දැන් පෑන්ේෂා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
13: මතකද මතකද මතකද මතකද සිංහ බිග් බොනන්සා
14: 60% ඩිස්කවුන්ට් අරගෙන
13: මේ අවුද්දතාවා
14: නිවසට අවශ්‍ය හැම දෙම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි.
13: සිංහ බිග් බොනන්සා මිඩ්ඩිය ෂොපින් ෆෙස්ටිවල්.
15: Kagil's Food City සත්‍යන්ති අඩුම මිල පෙරලිය. බීට්රූට් කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 520යි. අපේ මිල රුපියල් 290යි. පිපිඤ්ඤා කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 240යි. අපේ මිල රුපියල් 80යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින්තරව වෙනස් විය හැකිය. මෙම දීම නවලංගු වන්නේ 2026 අගෝස්තු 8 සිට 10 දක්වා. තොග අවසන් වන තුරු පමණයි. කොන්දේසි සහිතයි.
0: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
16: Turn 98.2 and 98.4.
17: වන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ 아무තු සත්ත්ව කොට්ටාසයක් නෙවෙයි.
18: සත්ත්ව කොට්ටාසයක් නෙවෙයි.
5: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
17: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකක්.
5: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි මාකටර් කෙනෙක්.
17: කතාවට දක්ෂ නම් මාකටින් දන්නවා නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
5: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0.71 555 6044ට අපිට WhatsApp කරන්න.
17: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එකපාරයි.
19: එයාලා මේ පාර එන්නේ දිනන්නම බලාගෙන.
5: හැබැයි මේක අපේ ground එක. අපෙන් දිනු මුදුර ගන්න ලේසි වෙන්නේ නැහැ.
19: අසල්වැසි ප්‍රතිවාදීන් ජයග්‍රහණයේ අභිමානීය සොයා පිටෙන් පන්දුවෙන් ගැටෙන තරඟ දෙකකින් සමන්විත උද්වේගකර ඉන්දු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය.
5: පළමු තරගය අගෝස්තු 15 ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සිට පන්දුවෙන් පන්දුව සජීවව සියත TV ඔස්සේ.
19: දිනන ක්‍රිකට් නම් සියත තමයි.
20: තියටර් ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
21: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා.
22: මන්නම් හිතන්නේ නැහැ.
20: දකින හින පිනින මානියට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
23: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
24: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලෝ ටිකක්.
20: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
5: බලන් ඉන්න බලන් ඉන්න සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30 සියත TV තුලින්.

0: किया था टॉप स्टोरी
1: තින්මාලු නිෂ්පාදනාගාරයක් වටලයි. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ වළංගු බලපත්‍රයක් නොමැතිව පන්නල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය තින්මාලු නිෂ්පාදනාගාරයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් වටලා තිබෙනවා. අදාළ ස්ථානයේ තිබූ රුපියල් ලක්ෂ 15කට ආසන්න වටිනාකමකින් යුත් තින්මාලු තොගයක් නිලධාරීන් බහරට ගෙනුණා. මෙම ස්ථානයේ නිෂ්පාදනය කරනු ලබන තින්මාලු විවිධ සුපිරි වෙළඳ සැල් වෙත අලෙවි කර ඇති බවටද තොරතුරු අනාවරණ වී ඇති බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ. සැකකරුවන් සහ තින්මාලු තොගය ඉදිරි පරීක්ෂණ වලින් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. දැන් ක්‍රීඩා පොතක්. ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති කණ්ඩායම සහ ඉන්දියා කණ්ඩායම අතර තුන්දෙන පුහුණු තරගයේ අවසන් දිනය අදයි. තරගය පැවැත්වෙන්නේ කොළඹ NCC ක්‍රීඩාංගණයේදී. මෙවන් විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කර්මෙන් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු පහක් තෙවි ලකුණු 180ක් ලබා සිටිනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලබාගත් ලකුණු 363ට පිළිතුරු වශයෙන් ඉන්දියා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් ලබාගත් ලකුණු සංඛ්‍යාව 357ක්.
0: Top story.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Madhili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Amathanna 01117 868 666.

0: රූසපුුවෙන් අනුන ලොවක් දිනන්න බලාපොරොත්තුවේ දෑස් දල්වා බලා සිටින රූ රාජිනියන්ගේ මෞලි මංගල්ය
1: සියත බික්වීන් ලේටි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026.
2: ඔබවත් මම අනුදි ගුණසේකර මංහිතන්නේ මේ ඔබේ අවස්ථාව රුවෙන පිරුණු ඔබ ජීවිතය ලස්සනම තැනකින් පටන්ගත් එන්න
3: මෙවරත් දැනුමෙන් පෞෂයෙන් සහ රූසිරියෙන් පරිපූර්ණ ඔබ ලොවක් දිනන සිහින කිරුල හිස දරන්න සූදානම්ද ඔබගේ අයදුම් පත්‍රය මැතිකතීකත් ඡායාරූපයක් එක්ක අගොස්තු 14 වනතාට කලින් 0716 500 500කට වට්සප් කරන්න
1: සියත බික්වීන් ලේටි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026
3: ටයිටල් ස්පොන්සර්
4: ඔබේ සමට දිගුරණ දීප්තිය ට්වින් ගාලා ගන්න බික්වීන් ලේඩි රේසර් එකට අදම මාරු බික්වීන් ලේඩි ඔබත් සැනින් දිදුලන්න
5: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න LOLC General Insurance Free Help
6: අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක්
7: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්
8: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල් ස්පොට් සිටි වෙතින් මෙගාවට්ටම් වටවලතේ ඉතිරි රුපියල් 310යි මැජික් චොක්ලට් අයිස්ක්‍රීම් ඉතිරි රුපියල් 280යි ෆෝචුන් සෝයා ඉතිරි රුපියල් 35යි දීවා කලර්ගාඩ් ඩිටර්ජන් ලික්විඩ් ඉතිරි රුපියල් 230යි කාගිල් ස්පොට් සිටි
9: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
10: Thailand කියන්නේ සංචාරක ගමනාන්තයක්.
11: හැබැයි අද වෙද්දී Thailand's ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
12: Hello, hi. මම Jason. Higher studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ Thailand's. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතය සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
13: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්.
14: Global University Partners කතා කරන්න 0718 492 492 0718 132 77
15: ඔයා ඔය උයන් හදන්නේ අපිට කන්නද නැත්තම්
16: ඊරා ඔයා උනගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න ට්‍රයි කළා
15: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා
16: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ
17: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි
18: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සමපොලියක් LB ස්ථාවර තැන්පතු ට්‍රේඩින්ග් A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකින්
19: සික අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිිස්ටම් එකක් කරගන්න
20: අවන් සෙකෙන් ඕන දෙයක් අදගෙවන්න ගන්න
19: අවන් ස්ටිකෙන් ටික පේ
21: අම්මේ මං තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ
22: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා
23: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා
24: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව
25: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151ට වට්ස්ඇප් කරන්න සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න
26: සියත පොකට් මනි අනුග්‍රහය
27: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවයි බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
26: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත වොයිස් ඔෆ් ෆැමිලි ටැලන්ටිකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිං කරන දැවැන්තම වේදිකාව එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි ජූලි 10 වැනිදා සිට සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න

0: මොකෝ මේ තරහින්?
1: කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකට කාලා. විකුණුපු මිනිහා ෆෝන් ආන්සර් කරන්නේ ආගිය තක් නැහැ.
2: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
3: අරගියේ හරිම තැනට ගියේ ඉන්න. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
4: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-715-755 අමතන්න.
5: ඩෙංගු මාරාන්තිකයි. මේ නාවල බෙස්ට් කෙයා වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී අසංක වීරසිංහ.
6: ඩෙංගු නැත්තම් වෙනත් වෛරස් රෝගී තත්ත්වයකදී අපි මුලින්ම කියන්නේ විජලනයේ වීමෙන් ඇඟ වළක්වා ගන්න, හොඳට දියර ආහාර ගන්න, මුත්‍රා වැඩි ප්‍රමාණයක් යන විදිහට වෛද්‍ය උපදේශ නැතුව වෙනත් ඖෂධවලට යොමු වෙන්න එපා. තමන්ට වෛරස් රෝගී තත්ත්වයක් හෝ නැත්තම් ඩෙංගු වගේ හැඟෙන තත්ත්වයක් තියෙනවා නම් කිට්ටුම වෛද්‍යවරයෙක් හම්බ වෙලා තමන්ට තියෙන රෝග ලක්ෂණ, ඒ රෝග ලක්ෂණ දිනවකවානුත් එක්ක දැනුම් දෙන්න. එතකොට ඒ වෛද්‍යවරයා අවශ්‍ය ප්‍රතිකාර ලබා දේ.
5: මේ පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
7: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
8: හිට මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
7: මං කාදරයක් නැතුව ආවා තාත්තේ.
8: හරි පුතේ. අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
9: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
10: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගිල්ස් ෆුඩ්ස් නිවෙතින් සුදු සීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 210යි. රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 224යි. කීරි සම්බසහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 260යි. සුදු කකුල් සම්බසහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි. තිරුගු පිටි කිලෝග්‍රෑම් එකක් රුපියල් 158යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමන වළංගුවන්නේ 2026 අගෝස්තු 8 සිට 10 දක්වා තොග අවසන් වනතුරු පමණයි. කොන්දේසි සහිතයි.
11: මම මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
12: ෂොප් එක හොර කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
13: ගන් වතුරට සුරසුරුමෙට දැන් මම බය නැහැ.
12: අකුණු ගැහුවත් ගිනි දැත්තත් no problem.
13: ඒ විතරක් නෑ, බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
11: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්. නිවසට අවශ්‍ය හැමදේම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ් ඉයර් ෂොපින් ෆෙස්ටිවල්.
14: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
15: සමහරු එන්නේ සද්ද අහලා.
16: තව සමහරු එන්නේ සුවඳට.
15: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
16: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South එන්න ඕනේ. Down South එන්න ඕනේ.
17: Go International Expo 2026.
18: Motor Show,
19: Lifestyle Expo,
18: Construction Expo,
19: Industrial Expo එක ඇතිවෙන්න සතුට වෙන්න.
18: අගෝස්තු 14, 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල්ල සමනල ක්‍රීඩාංගණයේදී.
19: බිස්නස් කරනවද, ඉන්වෙස්ට් කරනවද, නැත්නම් ෆැමිලි එකත් එක්ක එන්ජොයි කරනවද? Go International Expo 2026.
5: මාධ්‍ය අනුග්‍රහය සියත TV, සියත FM සමගින් Kiss FM.

0: මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාද දක්වා හවස පහට අනුග්‍රහය
1: නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
2: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා පුද්ගල මූල්‍ය කළමනාකරණය කොටස් වෙළඳපොළ ගෝල්ඩ් රියල් ඉස්ටේට් USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ ඔන්ලයින් සාතික පත්‍ර පාඨමාලාව වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 74
3: ඒක හරිම අපූරු ලෝකයක් හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වාක්
4: ඔඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
3: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේකබඩුවල ලස්සන.
5: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
3: යාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා. පහුවෙද්දම මා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
6: ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
7: දැන් පෑනේෂා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4 667 222 අමතන්න.
8: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවේ.
5: පළවෙනි වචන 10-15 ඕනම මනුස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
8: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
5: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි මාකටර් කෙනෙක්.
8: කතාවට දක්ෂ නම් මාකටින් දන්නව නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
5: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි 2ක් කතා කරලා 071 555 6044 අපිට WhatsApp කරන්න.
8: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එකපාරයි.
9: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
10: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
11: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
12: බිස්නස් වලට ට්‍රක් හොයලා මේති වෙලාද? අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක්.
13: ඕෆි ප්‍රීමියම් ඉන්වර්ටර් එයාර් කන්ඩිෂනර් රුපියල් 179,999 සිට ස්මාර්ට් වයිෆයි ෆාස්ට් කූලින් සමග 12,000 18,000 24,000 BTU වලින් පූවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අදම මිලදී ගන්න. අමතන්න 0676 251 3020.
14: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011 4 387 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
15: එයාලා මේ පාර එන්නේ දිනන්නම බලාගෙන.
16: හැබැයි මේක අපේ ග්‍රවුන්ඩ් එක. අපෙන් දිනු මුදුර ගන්න ලේසි වෙන්නේ නැහැ.
15: අසල්වැසි ප්‍රතිවාදීන් ජයග්‍රහණයේ අභිමානීය සොයා පිටෙන් පන්දුවෙන් ගැටෙන තරඟ දෙකකින් සමන්විත උද්වේග කර ඉන්දු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය.
16: පළමු තරගය අගෝස්තු 15 ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සිට පන්දුවෙන් පන්දුව සජීවව සියත TV ඔස්සේ.
15: දිනන ක්‍රිකට් නම් සියත තමයි.
17: සියත සතියන්න.

0: किया था टॉप स्टोरी।
1: සයිබර් අපරාධ පිළිබඳ දැනුම් දීමක්. WhatsApp සහ Messenger වැනි සමාජ මාධ්‍ය ඔස්සේ පුද්ගලින්ට තර්ජනය කර කප්පම් ලබා ගැනීමේ සිද්ධීන් වාර්තා වෙමින් පවතින බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු තාක්ෂණ ඉංජිනේරු චරක තමුණුපොළ සඳහන් කළේ මෙම වංචාවලට වැඩි වශයෙන් හසු ඇත්තේ පිරිමි පාර්ශ්වය බවයි.
2: සාමාන්‍ය මුල්ම අවස්ථාවේදී හයි කියන එකෙන් තමයි මේ ගොඩක් වෙලාවට මේ සංවාදයට යොමු වෙන්නේ. ඉතින් මේ සංවාදයේ අර වෙනත් account වලට වඩා මේ ආකර්ෂණීය විදිහට සුරුපි තරුණයන්ගේ ඡායාරූප තමයි තියෙන්නේ profile pic එක විදිහට. ඉතින් බොහෝ දෙනා හිතනවා මේක ඇත්ත කෙනෙක්ගේ account එකක් කියලා. ඇත්තම කිව්වොත් ඒවා ව්‍යාජ ගිණුම් තමයි ගොඩක් වෙලාවට මේවට යොදාගන්නේ.
1: දැන් ක්‍රීඩා පොතක්. ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති කණ්ඩායම සහ ඉන්දියා කණ්ඩායම අතර තුන්දෙනෙකු පුහුණු තන්ගේ අවසන් දිනය අතයි. තරගයේ පැවැත්වෙන්නේ කොළඹ NCC ක්‍රීඩාංගණයේදී. සියතවන ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩලු 6ක් තෙවි ලකුණු 200ක් ලබා සිටියේදී ඉනිම අතේට වනු ලැබුවා. ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලබාගත් ලකුණු 363ට පිළිතුරු වශයෙන් ඉන්දියා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් ලබාගත් ලකුණු සංඛ්‍යාව 357ක්.
0: Top story. අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 01178886666 Siyata Satyandaya

0: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ. එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
1: ගන්නවා ලයිසන් එක.
2: දැන් හරිනේ අමාරු.
0: වයිෆ් කේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19ට කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැදගත්නේ නේද?
3: WhatsApp කරන්න 0718-492-492 0718-327-777 Global University Partners නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
4: අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙන්න.
5: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
6: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12 අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
7: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
8: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් වුණාට ක්වොලිටිය වෙනස්.
9: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SL සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
10: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න.
11: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
12: අවන්ස් ටිකෙන් ටික පේ.
13: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.
14: අමේ, මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
15: නෑ නෑ, මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
16: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
17: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා.
18: 5 වසර ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
19: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714-151-151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
20: සියත පොකට් මනි අනුග්‍රහය.
21: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. 2011.42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම් කේ. ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: ඩෙංගු මාරාන්තිකයි. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: ඩෙංගු රෝගය සෑදීම සඳහා මිනිසා, ඩෙංගු මදුරුවන් සහ වෛරස් කාණ්ඩ අප පරිසරයේ තිබිය යුතුය. ඩෙංගු මදුරුවන් අප පරිසරයේ සිටින්නේ වර්ග දෙකකි. ඊඩීස් ඊජිප්ටයි සහ ඊඩීස් ඇල්බොපික්ටස් යන මදුරු වර්ග දෙකකි. ඩෙංගු වෛරස් කාණ්ඩ හතරක් තියෙනවා. 1, 2, 3, 4. ඒ නිසා අපට ජීවිත කාලය තුළදී ඩෙංගු රෝගය 4 වතාවක් වැළඳිය හැක.
0: මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
3: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාරදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
5: හිනාවෙන්න

0: එන්න වෙලාව.
1: ජපානය ඔකිනාවල කියනේ වයිසකම මිනිස්සුන්න හවස හය හත වෙද්දි වැඩටික ලස්සන ඩිවරගල් ලෙකු රෙස්ට් කරන.
2: රෙස්ටින්
1: වගේ අවත්
3: මට බතන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක සියතFM බ්‍රෙක්ෆස් ඩ්‍රයිව් අනුග්‍රහය
4: රන්නස්සනු නැවුම් බවින් පුරවා කෙන
5: අඩුම බිලට කොහොමද දෙන්නේ
6: රටපුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම විල
7: රටපුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
8: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා
9: රුපියල් 35,000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබාගත හැකි
10: සුබ දවසක්
11: අලුත් වෙලා
10: පහසු වෙලා
11: තෑගි වැඩි වෙලා
12: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
13: The Palace ගම් පහ අවසාන නිවාස 25 දැන්ම කතා කරන්න 0716666222 Prime Residences
14: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්තේ සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
15: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
16: සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත AZ අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට් වසර 10ක වගකීම වහල ගහන්න නැතෝ වහල ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න
17: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න test drive එකක් වෙන් කරවා ගන්න අමතන්න 0114700678
18: ඕනම කැමක් temperature කරගන්න තනියම බත්තල්වත්ත බට
19: real mapate experience එකකට නැල්වත්ත බට
20: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතු වන majestica lanka tiles
21: සතුට රස ගුණ මුස වෙන කැමවල රස සුරකින
22: කොෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
23: මුළු පවුලටම මගේ ගානටම ඔබ අස කරන සැප නිින්දක සුවය විඳිවෝ ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි
24: Full Charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion බැටරිය සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය David Pieris e-mobility වෙත 0114700550
25: රන්පෞමකට ඉහළ අප්‍රිකාරමත් අමතන්න 0115880400 LOLC රන්සලි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන
26: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න
27: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා
28: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
29: ගන් අතරට සුළුසුළුමෙට දැන් මම බය නැහැ.
30: ඒක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
31: නිවසට අවශ්‍ය හැම දෙම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මීඩියා ෂොපින් ෆෙස්ටිවල්.
32: දොරකුළු වැරෙන මතක සේප්පෝ.
33: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියා මං අහන් ඉන්නවා.
32: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
34: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
32: සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අන්න
35: කැපුවා නේද ඩබල් ඉර ඩබල් පොකට් ඇඳන් ඒ මැදට ඩබල් දාලා කන් අප දෙකකුත් ගහලා
36: ඈරාලහමි
35: ඇහුන් නැද්ද මං කියපුවා
36: නෑ නෑ අහන් හිටියේ
35: මොනවද අහන් හිටියේ
36: එකම ආටිස්ගේ ඩබල් සින්දු
35: හෑ
36: ඕරාලහමි වන් ඇන්ඩ් ඔන්ලි සින්දු සියත
37: සතිය දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්
3: අනුග්‍රහය
4: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිලාරේ චප්කාරේ
3: දිලක වර්ධන ටෙක්ස්ටයිල්ස් අතාරින්න බෑ වගේද නෑ ඔබට පුළුවන්
0: විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොටයන්.

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDBක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වුණ දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය.
0: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.

0: සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
2: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD ඇසට්ස් ආයෝජනය සහ SWOT ඇනලිසිස් සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ ඔන්ලයින් සහතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 74.
3: August Food City සත්‍යන්තී අඩුම මිල පෙරලිය. බීට්රූට් කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ බිල රුපියල් 520යි. අපේ මිල රුපියල් 290යි. පිපිඤ්ඤ කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ බිල රුපියල් 240යි. අපේ මිල රුපියල් 80යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමන අවලංගු වන්නේ 2026 අගෝස්තු 8 සිට 10 දක්වා තොග අවසන් වන තුරු පමණයි. කොන්දේසි සහිතයි.
4: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
5: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 515 555 අමතන්න.
6: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
7: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 464 667 222 අමතන්න.
8: මතකද මතකද මතකද මතකද සිංගල් බිග් බොනන්සා. 60%ක් ඩිස්කවුන්ට් කරගෙන මේ අවුද්දතාවා.
9: නිවසට අවශ්‍ය හැමදේම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්ඩිය ෂොපින් ෆෙස්ටිවල්.
10: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
11: එයාලා මේ පාර එන්නේ දිනන්නම බලාගෙන.
1: හැබැයි මේක අපේ ග්‍රවුන්ඩ් එක. අපෙන් දිනුම උදුර ගන්න ලේසි වෙන්නේ නැහැ.
11: අසල්වැසි ප්‍රතිවාදීන් ජයග්‍රහණයේ අභිමානීය සොයා පිටෙන් පන්දුවෙන් ගැටෙන තරඟ දෙකකින් සමන්විත උද්වේගකර ඉන්දු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය.

හිතවා වන්නේ නෑ, ඔබ ආයෙත් එන්නේ නෑ. හැබැයි ඉතින් මම නම් ආපහු එනවා. හවස 4 වෙනකන් විතරයිනේ මාෂි ඉන්නවා කිව්වේ නේද? හැබැයි ඉතින් හෙට උදේ 5යි කාලට එන්න ඕන නිසා අදට මං ගෙදර යන්න තමයි ලෑස්ති වෙන්නේ. ගෙදර යන්න කලින් මැසේජ් කරපු ඔබව මතක් කරන්න ඕන, බලමු කවුද ඉන්නේ කියලා. මේ වෙලාවේ අහගෙන ඉන්නවා කියලා මට. කවුද මැසේජ් කියවලා තියෙන්නේ? රුක්ෂාන්. හයි රුක්ෂාන්, කොහමද? හොඳින් ඉන්නව නේද? ලස්සන සින්දුවක් ඕනි කියලා තියෙනවා. ගොඩාක් ආදරෙන් එකතු කරගන්න. එතකොට තව ලස්සන මැසේජ් එකක් කියවලා තියෙනවා. මම හුරතල්ලු. හැබැයි ඉතින් නම නෑ, කමක් නෑ, නම එවලා තියන්න මැසේජ් එක. එතකොට මාපලගම පියල්ජේ මැසේජ් කරලා තියෙනවා සින්දුවක් ඕනි කියලා. ඉතින් මේ ඇහෙන සින්දුවට ගොඩක් ආදරෙන් මම ඔන්න එකතු කරගන්න. එහෙනම් අදට යන්න තමයි ලෑස්ති වෙන්නේ. අලුත් සතියක් පටන් ගන්නවා. සතියක් කියන්නේ බලාපොරොත්තු ගොඩාක්. බලාපොරොත්තු තමයි ඉතින් අපි ජීවත් කරවන්නේ නේද? එහෙනම් අලුත් සතිය අපි මුණ ගැහෙනකන් අතට ගිහින් එන්නම්. හැමදාමත් වගේ කියන තැන මෙච්චරයි. සතුටින් හිනාවලා පරිස්සමට ඉන්න, මාවත් මතක තියාගන්න. මම ආශි.

0: किया था टॉप स्टोरी
1: රජනි ලිමක් අරපිරිමැස්මෙන් ජලය භාවිත කරන්නයි රජය ජනතාවගේ නිලියමක් කර සිටිනවා. අමාත්‍ය සුසිල් රණසිංහ මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
2: ඒ කියන්නේ අත්‍යවශ්‍ය කටයුතු සඳහා ජලය පාවිච්චි කරන්න එපා කියන එක නෙවෙයි. නමුත් අනවශ්‍ය විදිහට ජලය අපතේ යන එක, ජලය අනවශ්‍ය දේවල්වලට පාවිච්චි කරන එක, අරපිරිමැස්මෙන් පාවිච්චි කරන එක තමයි අපේ උපදේශය.
1: පවතින එල්නිනෝ තත්ත්වය ඉදිරි මාසවලදී තවතුරටත් ප්‍රබල විය හැකි බවට කාලකුණ විශේෂඥයින් අනතුරු අඟවා තිබෙනවා. ඒ පැසිෆික් සාගරයේ මධ්‍යම සහ නැගෙනහිර ප්‍රදේශවල මෝතු මතුපිට උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් ඇති වූ විට ඇතැම් ප්‍රදේශවල වියලි හා උණුසුම් කාලගුණයක් ඇති විය හැකි. තවත් ප්‍රදේශවල අධික වැසි සහ ගන්වතුර වැනි තත්ත්ව ඇතිවීමේ අවධානම ඉහළ යා හැකි බව විශේෂඥයින් පෙන්වා දෙනවා. ඇමරිකානු ජාතික සාගර හා වායුගෝලීය පරිපාලනයේ අනාවැකි අනුව ලබන ඔක්තෝබර් සිට දෙසැම්බර් අතර කාලය තුළ එල්නිනෝ තත්ත්වය ඉතා ප්‍රබල මට්ටමකට ළඟාවීමට පවතින්නේ ඉහළ සම්භාවිතාවක්. ලෝක කාලගුණ විද්‍යා සංවිධානය සඳහන් කළේ එල්නිනෝ තත්ත්වය වර්ධනය වීමත් සමග ඇතැම් ප්‍රදේශවල අධික උණුසුම, නියඟය, අධික වර්ෂාපතනය සහ අනෙකුත් ආන්තික කාලගුණ තත්ත්ව ඇතිවීමේ අවධානම ඉහළ යා හැකි බවයි.
0: Top story.
3: අනුග්‍රහය සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madhuli Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Amatanna 0111 788 668.

දවසට වඩා මං ආදරේ. ඉතින් කොහොමද හවස 4:06 දැන් වෙලාව. අපි ලෑස්ති හවසට වඩා ඔබට ආදරේ කියන්න නේද? 07:11:98:02 WhatsApp message එකක් කියවනම් එහෙම ඔය හිතේ තියෙන ආදරේ මේ හිතේ තියෙන ආදරේකට එකතු වෙලා මුළු ලෝකෙටම ඇහෙන්න කෑ ගහලා කියන්න පුළුවන් මේ සින්දුවට කවුද ඉන්නේ කියලා. මං නිෂාන් ඉන්නවා හරියටම හවස 6:00 වෙනකන් ඔබ ළඟින්ම.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: වැඩබැරි ඇමති මණ්ඩලය මේ රට දිනෙන් දින පරිහානිය කරාගෙන
2: 11,34,000 නඩු ගොඩ ගැහිලා තියෙනවා.
3: අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල ගැටලු සාගත තත්ත්වයක් පත් වෙනවා.
4: බලපෑම් කිරීමේ සංස්කෘතිය තියෙන විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් ළඟ.
5: වදන්ති සංශෝධනය කරනවා නම් ජනමත විචාරණය කාෂයි.
6: පෞද්ගලික අභිලාෂයන් වලට තමයි නීතිය නැව්වේ, නීතිය වෙනස් කරේ.
0: යට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
7: රජයේ ණය දෙන්නේ රජෙන් ප්‍රකාශ කළ දේම මිලට පිටන්නේ.
8: අවංක මේ රට ගැන හැඟීමක් එමෙ ජනතාවට සතුටුදායක පුවක් තමයි කියලා මම හිතනවා මේ කාර්ය.
9: ආණ්ඩුව ඉතින් හැමෝම තරහ කරගෙන ඉස්සරහට යන ගමනක් තමයි පේන්නේ.
0: සෑම දිනකම උදෑසන 6යි 30, දහවල් 12, සවස 6, සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
10: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Vehicle.

0: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික් ලයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනැන්සා
1: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
2: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජේෂ්ඨ පුරවැසි සඳහා 13.5% අසමසම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
3: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
4: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර.
5: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
6: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
5: අවන්ස් ටිකෙන් ටික
7: පේ. සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටම් ගෝල්ඩි චිකන් සොසේජර්ස් වැලියු පැක් ඉතිරිය රුපියල් 270යි. ෆොන්ඩ්රේ ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරිය රුපියල් 210යි. මන්චි සුපර් ක්‍රීම් කක ඉතිරි ₹40යි. හෝමස් සබන් ඔරිජිනල් පහේ පැක් එක ඉතිරි ₹160යි. කගිල්ස් ෆුඩ් සිටි

0: Danna sudu kotti gena e Disney.
1: Danin Anna. Sathiya dawasala hawasa dekata.
2: Theater hot and spicy with sudu kotchi.
1: Godak kadare.
3: Amme මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
4: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
5: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
6: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
7: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
8: සියත පොකට් මනි අනුග්‍රහය.
9: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
10: තියටර් ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
11: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. මොකද මේ වගේ අලුත් ඉන්නවද?
12: මොකද මේ වගේ කියන්නේ?
10: සමතන ඇති සමත හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
13: සාස් ලංකාවට වෙලා කොමතන මව හොයාගත්තේ.
14: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්.

හවස 4 විනාඩි 24යි දෙවමි මට මෙසේජ් එකක් එවලා තිනවා. කඩවත ඉඳලා අපි වහගෙන ඉන්නවලු. එයා හුඟක් ආදරේ කරන යාගේ ප්‍රවීණ අයව එකතු කරගන්න කියලා තමයි මේ මෙසේජ් එකේ තියෙන්නේ. එතකොට ඊශ්‍රායෙල් වල ඉඳලා යාවේ කවුරු මෙසේජ් එකක් එවලා තිනවා සිත සතියන්තේ මරු කියලා. Thank you යාළුවාගේ නමක් පොඩ්ඩක් කියවනම් තමයි වැඩි හොඳනේ. හවස හය මාර වෙනකම් මං ඉන්නවනේ 0711 98 2 98 4ට WhatsApp message එක කෙවන්නම්.

0: ഡെങ്കു മാരാന്തികായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: අධික වැසි තත්ත්වයෙන් පසු ඉදිකිරි පරිශ්‍රවල ජලය එක් රැස් වූ ස්ථාන වැඩි විය හැක. එම ජලය එක් රැස් වන තැන් ඉවත් කර ඩෙංගු මදුරුවන් මෝවන ස්ථාන නැති කර ගන්න.
0: මෙම පණිවිඩය ඔබ වෙත කෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනා වගේ තාත්තේ.
3: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාරදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ. ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙන්න.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
5: තරහින් කඩේ වහලට දාපු ෂීට් මාස තුනෙන් මලකඩ කාලා විකුණුපු මිනිහා ෆෝන් ආන්ස කරන්නේ ආගියතක් නෑ.
6: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත ඒයිසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහල ගහන්න නැතුව වහල ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
7: මම මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
2: ෂොප් එක හරු කැඩුවා දැන් ප්‍රශ්නයක් නෑ.
8: ගං අතුරට සුරසුරුමෙට දැන් මම බය නෑ.
2: අකුණු කැහුවත් ගිනි දැත්තත් නෝ ප්‍රොබ්ලම්.
8: ඒ විතරක් නෑ, බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
9: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
10: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
11: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
12: අවන්ස් ටිකෙන් ටික පේ.
13: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගිල්ස් ෆුඩ්ස් දිවෙතින් සුදු සීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 210යි. රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 224යි. කීරි සම්බසහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 260යි. සුදු කකුල් සම්බසහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි. තිරුගු පිටි කිලෝග්‍රෑම් එකක් රුපියල් 150යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමන වළංගුවන්නේ 2026 අගෝස්තු 8 සිට 10 දක්වා තොග අවසන් වනතුරු පමණයි. හොන්දිසි සහිතයි.
14: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
15: හරි ගියේ හරිම තැනට ගියේ ඉන්න. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
16: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
17: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
18: මතකද සිංගල් බිග් බොනන්සා.
19: 60% ඩිස්කවුන්ට් අරගෙන
18: මේ අවුරුද්ද තාවා.
19: නිවසට අවශ්‍ය හැම දෙම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ් ඉයර් ෂොපින් ෆෙස්ටිවල්.
20: සමහරු එන්නේ සද්ද අහලා.
21: තව සමහරු එන්නේ සුවඳට.
20: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.

0: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South in the morning. Down South in the morning. Go International Expo 2026.
1: Motor Show,
0: Lifestyle Expo,
1: Construction Expo,
0: Industrial Expo එක ඇති වෙන්න සතුටු වෙන්න.
1: අගෝස්තු 14, 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල්ල සමනල ක්‍රීඩාංගණයේදී.
0: බිස්නස් කරනවද, ඉන්වෙස්ට් කරනවද, නැත්නම් ෆැමිලි එකත් එක්ක එන්ජොයි කරනවද? Go International Expo 2026.
2: මාධ්‍ය අනුග්‍රහය සියත TV, සියත FM සමගින් Kiss FM.

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් දියකුමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස් ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය.
0: ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.

0: ලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
2: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න Mastermind Institute of Studies. අරමුදල් කළමනාකරණයේ online සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 74. ඕෆිට් ප්‍රීමියම් ඉන්වර්ටර් එයර් කන්ඩිෂනර් රුපියල් 179,999 සිට ස්මාර්ට් වයිෆයි ෆාස්ට් කෝලින් සමග 12,000 18,000 24,000 BTU වලින් පූවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අඩුම මිලදී ගන්න. අමතන්න 0676 252 3020.
3: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 464 667 222 අමතන්න.
4: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, බිග් රේසර් හෝ බිග් ලයිටර්වල ඇති එස්කෝට් ඩංකිය 23.43 දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
5: 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing, විශ්වාසයේ ප්‍රමුඛයා.
6: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
7: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
8: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15% දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011 167 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
9: වන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවෙයි.
1: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
9: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකක්.
1: අනිත් එක, ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි, මාකටර් කෙනෙක්.
9: කතාවට දක්ෂ නම්, මාකටිං දන්නවා නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි, ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
1: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 071 555 6044 අපිට WhatsApp කරන්න.
9: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එකපාරයි.
10: එයාලා මේ පාර එන්නේ දිනන්නම බලාගෙන.
1: හැබැයි මේක අපේ ග්‍රවුන්ඩ් එක. අපෙන් දිනු මුදුර ගන්න ලේසි වෙන්නේ නැහැ.
10: අසල්වැසි ප්‍රතිවාදීන් ජයග්‍රහණයේ අභිමානීය සොයා පිටෙන් පන්දුවෙන් ගැටෙන තරඟ දෙකකින් සමන්විත උද්වේග කර ඉන්දු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය.
1: පළමු තරගය අගෝස්තු 15 ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සිට පන්දුවෙන් පන්දුව සජීවව සියත TV ඔස්සේ.
10: දිනන ක්‍රිකට් නම් සියත තමයි.

0: Theater Top Story.
1: ඉරානයේ යලි චෝදනා. ඉරානය සහ ඇමරිකාව අතර සාකච්ඡා මෙවන විට සිදු නොවන බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරච්චි ප්‍රකාශ කර තිබෙනවා. ඔහු සඳහන් කළේ ජුනි මාසයේදී ඉරානය සහ ඇමරිකාව අතර ඇතිකරගත් අතුරු එකඟතාව ඇමරිකාව විසින් උල්ලංඝනය කරමින් සිටින බවයි. එම උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වන්දි ලබා දෙනතුරු සාකච්ඡා යළි ආරම්භ කිරීමට ඉරානය සූදානම් නොමැති බවද ඔහු පැවසුවා. දෙරට අතර පණිවිඩ හුවමාරුව මැදිහත්කරුවන් හරහා තවදුරටත් සිදුවන බවත් සාකච්ඡා යළි ආරම්භ කළ හැකි ආකාරය සම්බන්ධයෙන් එම මැදිහත්කරුවන් කටයුතු කරමින් සිටින බවත් ආරක්ෂි සඳහන් කළා. හොමුස් සමුද්‍ර සන්ධිය හරහා ආරක්ෂිත නෞකා ගමනාගමනයට ඕමාන සමග පැවැත්වෙන සාකච්ඡා සැලකේතු ප්‍රගතියක් ලබා ඇති බවයි ඉරාන විදේශ අමාත්‍යවරයා පැවසුවේ. දැන් ක්‍රීඩා පුවතක්. ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති කණ්ඩායම සමග පැවැත්වෙන තුන් දින පුහුණු තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 207ක ඉලක්කයක් හඹා යන ඉන්දියා කණ්ඩායම මෙවන විට කඩලු දෙකක් දෙවි ලකුණු 155ක් ලබා සිටිනවා. තරගය පැවැත්වෙන්නේ කොළඹ NCC ක්‍රීඩාංගණයේදී. සිය දෙවන ඉනිම වෙනුවෙන් කඩලු 6ක් දෙවි ලකුණු 200ක් ලබා සිටියදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති කණ්ඩායම ඉනිමාතයට වනු ලැබුවා. ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලබාගත් ලකුණු 363ට පිළිතුරු වශයෙන් ඉන්දියා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් ලබාගත් ලකුණු සංඛ්‍යාව 357ක්. සියත මිලංග ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවසහය ඇතියට.
0: සියත Top Story. අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Hub Plug-in Hybrid SUV Mahabili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 011178 868

0: අටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: ඔන්න අපේ දෙවැනි පැය මේ විදිහට පටන් ගන්නවා. මම මොරටුවේ රුක්ෂාන් එකතු කර ගන්නවා ගොඩක් ආදරෙන්. යාපිව හොඳට හැමදාම හැම වෙලාවෙම අහන කෙනෙක් කියලා පේන්න තියෙනවා මේ ලියලා තියෙන කමෙන්ට් එක දැක්කහම. රයිට්. එතකොට චතුරංග ඉන්නේ ඊශ්‍රායෙල් වල ඉඳලා. එයා තමයි අර සියත සතියන්තේ මරු කියලා මෙසේජ් එකක් දැවලා තිබ්බේ. එතකොට චාමිකර ඉන්නවා ඩුබායි වල ඉඳලා. එයා මෙන්න මෙහෙම පණිවිඩයක් ගෙදට්ට කියන්නලු. වලස්මුල්ලේ ලක්මාලි චනුල. එතකොට බිහස් දිනුෂා ස්වර්ණලතා අරුණි. ඒ කට්ටිය මේ වෙලාවේ අහගෙන ඉන්නවලු අපිව. ඒගොල්ලන් එකතු කරගන්න කියලා. දුබයි වල චාමිකර අපිට මෙසේජ් එකක් එවලා තියෙනවා. 0711982294 මෙසේජ් එකක් එවන්න.

0: මොනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්.
1: දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි.
0: කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි.
2: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
3: ගන්නවා ලයිසන් එක.
4: දැන් හරිනේ අමාරු.
1: වයිෆ් කේ කටත් පොඩ්ඩක් වැඩි.
0: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
1: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
0: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි.
1: ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සපල පොලිය 11.84යිනේ.
0: දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19ට කෝල් එකක් ගන්නකො.
1: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්.
0: වැඩ නීති නේද?
5: බ්‍රිතාන්‍යයට එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0718132777.
6: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
7: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
8: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
9: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න.
10: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
9: අවන්ස් ටිකෙන් ටික
11: සිම්බෝන් සමාජිකයන් සඳහා කාගෙල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටම් වටවලතේ ඉතිරි රුපියල් 310යි. මැජික් චොක්ලට් අයිස්ක්‍රීම් ඉතිරි රුපියල් 280යි. ෆෝචුන් සෝයා ඉතිරි රුපියල් 35යි. දීවා කලර් ගාඩ් ඩිටර්ජන් ලික්විඩ් ඉතිරි රුපියල් 230යි. කාගෙල්ස් ෆුඩ් සිටි.
12: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.
13: අම්මේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
14: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
15: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
16: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් හම්බෙනවා.
17: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
18: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151 WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
19: සියත පොකට් මනි අනුග්‍රහය.
0: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
4: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
6: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
7: සියත TV තුලින්.

0: දෙදස් පන්සේක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිිස්ටම් එක කරගන්න
1: අවන්සකෙන් ඕන දෙයක් අදගේ වන්න ගන්න
2: අවන්ස්ටිකෙන් ටික
3: රඟාමේ අතපය වකුටු කරගෙන කෝර සිංහ සෙයියාව බෝඩිම අංකල් සල්ලිල්ලගෙනවත්තාවත්
4: නෑජයා මගේ ඇඟපත හොඳටම රිදෙනවා
3: ගන්න ලිංක් පස් පංගුව හෙට උදේ නැගිටින්න පුළුවන් සිංහයෙක් වගේ
5: නැගිට ගන්න නම් ලිංක් පස් පංගුව විතරමයි
6: දොරකුළු වැරෙන මතක සේප්පෝ
7: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා එයාගේ උර හිසට ඔළුව තියා මං අහන් ඉන්නවා

0: සාක්කි.
1: මම පුංචි බයිසිකල එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
0: රැයක් පුරා විඳින පැයක්.
2: රැදායයි
0: ගීතායයි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රැදායට සියත අන්න.
3: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන.
5: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
6: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
5: මියුසික්.
6: කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බේ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
7: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
6: යාගේ නම සීතා.
5: සීතා!
6: මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහින.
4: නව අනර්ග සන්නාම වල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රටපුරා.
8: ආ, කැපුවා නේද ඩබල් ඉර? ඩබල් පොකට් ඇඳන්. ආ, ඒ මැදට ඩබල් දාලා කන් එබ දෙකකුත් ගහලා.
9: ඈරාලා හමි?
8: ඇහුන් නැද්ද මං කියපුවා?
9: නෑ නෑ, අහන් හිටියේ.
8: මොනවද අහන් හිටියේ?
9: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු.
8: ඈ?
9: ඔහුරාලා හමි, one and only සින්දු සියත.
10: සතිය දවස් පහෙම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්
4: අනුග්‍රහය.
11: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිල්ලාරේ චක්කාරේ.
4: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්.
12: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙනවා.

0: සියත පත්තරේ විත් හසා උදේ හතයි පනහට අනුග්‍රහය CDB එක රොන් ගණතෙන් කරන ඔබේ ජල විදුලි දුරකතන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් දියකුමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය.
0: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය. ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇති වෙන්න පොකට් මනී දෙන්න.
3: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0.714151 WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
0: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
4: සියත පොකට් මනී.
5: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
6: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
7: මතකද මතකද මතකද මතකද සිංගල් බිග් බොනන්සා.
8: 60%ක් ඩිස්කවුන්ට් කරගෙන
7: මේ අවුරුද්දේ තාවා.
8: නිවසට අවශ්‍ය හැම දෙම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්ය ෂොපින් ෆෙස්ටිවල්.
9: දැන් පෑන්ේෂයා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂයා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
10: ආගීස් ෆුඩ් සිටි සත්‍යන්තී අඩුම මිල පෙරළිය. බීට්රූට් කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ බිල රුපියල් 520යි. අපේ මිල රුපියල් 290යි. පිපිඤ්ඤා කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ බිල රුපියල් 240යි. අපේ මිල රුපියල් 80යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීම නවලංගු වන්නේ 2026 අගෝස්තු 8 සිට 10 දක්වා. තොග අවසන් වන තුරු පමණයි. කොන්දේසි සහිතයි.
11: Turn 98.2 and 98.4.
12: වන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ 아무තු සත්ත කොට්ටාසයක් නෙවෙයි.
13: සත්ත කොට්ටාසයක් නෙවෙයි.
14: පළවෙනි වචන 10-15 වෙන් ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
12: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකක්.
14: අනිත් එක ගුවන් විදුලි නිවේදකෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි මාකටර් කෙනෙක්.
12: කතාවට දක්ෂ නම් මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
14: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0.71 555 6047 අපිට වට්ස්ඇප් කරන්න.
12: මේ chance එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එකපාරයි.
15: එකපාරයි.
16: එයාලා මේ පාර එන්නේ දිනන්නම බලාගෙන.
14: හැබැයි මේක අපේ ග්‍රවුන්ඩ් එක. අපෙන් දිනු මුදුර ගන්න ලේසි වෙන්නේ
16: නැහැ. අසල්වැසි ප්‍රතිවාදීන් ජයග්‍රහණයේ අභිමානීය සොයා පිත්තෙන් පන්දුවෙන් ගැටෙන තරඟ දෙකකින් සමන්විත උද්වේග කර ඉන්දු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය.
14: පළමු තරගය අගෝස්තු 15 ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සිට පන්දුවෙන් පන්දුව සජීවව සියත TV ඔස්සේ.
16: දිනන ක්‍රිකට් නම් සියත.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු.
2: බන්ධනාගාර ප්‍රධානීන් මානව හිමිකම් කොමිසමට කැඳවයි. අධිවාසීන්ගේ අයිතිවාසිකම් සුරකින බව අගමැති කියයි. ජලය අරපිරිමැස්මෙන් පරිභෝජනය කරන්නේ ඉල්ලීමක්.
3: වියලි කාලගුණය නිසා ජල මූලාශ්‍ර හිඳියාමේ ප්‍රශ්න ඇති රැක පැත්තක.
2: බන්දි ලැබෙනතුරු සාකච්ඡා නොපවත්වන බව ඉරානය කියයි.
0: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.

0: අරිගියේ හරිම තැනට ගියේ. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
1: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-515-555 අමතන්න.
3: ඔබත් විදේශ අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O level, A level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදේශ අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718-492-492 0718-392-377. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
4: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවක් Majestica ලංකා ටයිල්ස්.
5: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
6: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් වුණාට ක්වොලිටිය වෙනස්.
7: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
8: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance, we help.
9: නිවසට අවශ්‍ය හැමදේම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්-ඉයර් ෂොපින් ෆෙස්ටිවල්.
10: රූ සපුවෙන් අනුන ලොවක් දිනන්න බලාපොරොත්තුවේ දැස් දල්වා බලා සිටින රූ රාජිනියන්ගේ මෞලි මංගල්‍ය.
11: Theater Big Twin Lady Miss World Sri Lanka 2026.
12: බොවන් මම අනදි ගුණසේකර. මං හිතන්නේ මේ ඔබේ අවස්ථාව. රුවින් පිරුණු ඔබ ජීවිතේ ලස්සනම තැනකින් පටන් ගන්න. එන්න.
13: මෙවරත් දැනුමෙන්, පෞෂයෙන් සහ රුසිරියෙන් පරිපූර්ණ ඔබ ලොවක් දිනන සිහින කිරුල හිසදරන්න සූදානම්ද? ඔබගේ අයදුම් පත්‍රය මැතිකතික ඡායාරූපයක් එක්ක අගෝස්තු 14 වනදාට කලින් 0716-516-501 WhatsApp කරන්න.
11: Siyata Big Twin Lady Miss World Sri Lanka 2026.
13: Title sponsor.
14: ඔබේ සමට දිදුලන දීප්තිය Twin ගාලා ගන්න. Big Twin Lady Racer එකට අදම මාරු. Big Twin Lady. ඔබත් සැනින් දිදුලන්න.
15: Siyata ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
16: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා.
17: මං නම් හිතන්නේ නැහැ.
15: දකින හීන පිනින මානෙට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
18: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
19: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලි ටිකක්.
15: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
1: බලන් ඉන්න, බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30 සියත TV තුලින්.

0: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති. සියත ප්‍රවෘත්ති සිරස්තල.
1: උසස් පෙළ විභාගයට සියල්ල සූදානම්. බන්ධනාගාර ප්‍රධානීන් මානව හිමිකම් කොමිසමට කැඳවයි. ආදිවාසීන්ගේ අයිතිවාසිකම් සුරකින බවට අගමැතිගෙන් ප්‍රකාශයක්. මන්දි ලැබෙනතුරු සාකච්ඡා නොපවත්වන බව ඉරානය කියයි.
0: දේශීය සියත. Local news on theater. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: David Peris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Madhili Rasak, Haval H6, Haval GT, Tank 300 Hard, Tank 500 Ratha, then Union Place GWM Experience Center within Amathanna 0.117 888 666.
1: පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ අද පැවැත්ුණා. ඒ දිවයිනපුරා මධ්‍යස්ථාන 2723කදී. මේ අතර උසස් පෙළ විභාගයේ හෙට දිවයිනපුරා මධ්‍යස්ථාන 2532කදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා. සැප්තැම්බර් මාස 5 වනදා උසස් පෙළ විභාගයේ පැවැත්වීමට නියමිතයි. උසස් පෙළ විභාගයට පෙනී සිටීමට ආයතන කර ඇති සමස්ත ආයතනකරුවන් සංඛ්‍යාව 272,310ක්. බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වූ නොසන්සුන්කාරී තත්ත්වයන් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා බන්ධනාගාර ප්‍රධානීන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට කැඳවීමට තීරණය කර තිබෙනවා. එහි කොමසාරිස් නිමල් පුංචි හේවා සඳහන් කළේ සාකච්ඡාව සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තු ප්‍රධානීන් පොලිස්පතිවරයා සහ අදාළ අමාත්‍යංශවල ලේකම්වරුන් ලබන 18 වනදා කොමිෂන් සභාව වෙත කැඳවා ඇති බවයි. බන්ධනාගාර ආශ්‍රිත ගැටුම් යළි ඇති නොවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමේ අරමුණින් මෙම සාකච්ඡාව පවත්වන බවද කොමසාරිස්වරයා සඳහන් කළා. කුරුවිට, පල්ලන්සේන සහ නව මැගසින් බන්ධනාගාරවල ගැටුම් ඇතිකරගත් රඳවීම සම්බන්ධයෙන් වාර්තාවක් හෙට ලැබීමට නියමිත බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යෝ. වුඩ්ලස් සඳහන් කළේ මෙවන් විට බන්ධනාගාර පාලනාධිකාරිය මගින් ආරම්භ කර ඇති විමර්ශනයේ වාර්තාව හෙට ලැබීමට නියමිත බවයි. බන්ධනාගාර ගැටුම්වලට සම්බන්ධ පිරිස්වලට එරෙහිව අධිකරණය හමුවේ කරුණු දැක්වීමටද බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා. අදාළ බන්ධනාගාරවල ප්‍රධානීන් විසින් හඳුනාගත් රැඳවියන් පිළිබඳ අධිකරණයේ කරුණු දක්වා ඇති අතර ඔවුන්ට එරෙහිව පොදු දේපළ හානිය යටතේ නඩු පවරනු ඇති. නොසන්සුන්කාරී තත්ත්වයන් ඇති වූ කුරුබිට, පල්ලන්සේන සහ නව මැගසින් බන්ධනාගාරවල ගැටුම් ඇති කළ කණ්ඩායම් හඳුනාගෙන තිබෙනවා. එම බන්ධනාගාර තුළ පසුගියදා නොසන්සුන්තා ඇති වුණා. එම ගැටුම් වලින් රැඳවියන් 3 දෙනෙකු මිය ගොස් තවත් 54 දෙනෙකු තුවාල ලැබුවා. ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම් සහ සංස්කෘතිය සුරකීමට රජය දැඩි ලෙස කැප වී සිටින බව අග්‍රමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය පවසනවා. ඇය මේ බව සඳහන් කළේ දඹාන ආදිවාසී ජනවරුම කෞතුකාගාර පරිශ්‍රයේදී පැවති ලෝක ආදිවාසී දින සමරම් උත්සවය අමතමින්.
4: ආදිවාසී වැදි ජනතාවගේ අනන්‍යතාවය, පාරම්පරික දේශීය දැනුම සහ උරුමය අද වඳවී යාමේ අවධානමට ලක්ව තිබෙනවා. අපේ වනිලැත්තෝ මාත් එක්ක මේ දැන් ටිකකටත් ඉස්සෙල්ලා කිව්වේ විශේෂයෙන් භාෂාව අහිමි වෙලා යන, නැති වෙලා යන ප්‍රවණතාවයකුත් තියෙනවා කියන එක. විශේෂයෙන් භාෂාවක් නැති වෙලා යනවා කියන්නේ සංස්කෘතියක් නැති වෙන එක. ඒ නිසා ඒක ගැන අපි විශේෂයෙන් සංවේදී විය යුතුයි කියලා මම විශ්වාස කරනවා. සංවර්ධනය කියන්නේ ආදිවාසී වැදි ජනතාවගේ උරුමය විනාශ කිරීම නෙවෙයි. රජයක් ලෙස ආදිවාසී වැදි ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කිරීමට, තිරසර ජීවනෝපාය, අධ්‍යාපනික හා සෞඛ්‍ය පහසුකම් ලබා දීමට කැපවෙන අතරම ඔවුන්ගේ පාරම්පරික භූමි අයිතිය සහ සංස්කෘතික ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට අපි බැඳී සිටිනවා.
1: රටේ මෙවන් විට ප්‍රධාන ගැටලුව වී ඇත්තේ අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාමයාමේ වයස ඉහළ නැංවීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ රුවන්වැල්ල ප්‍රදේශයේ අද පැවති ජන හමුවකට එක්වෙමින්.
5: අපි කියන්න කැමති අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා, ඔබට ජනවරමක් ලැබුණේ අධිකරණයේ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කරන්න නෙමෙයි. ඔබට වරම ලැබුණේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ගත කර. එහෙනම් වේදිකාවක් වේදිකාවක් පාසා ඔබගේ පාර්ශ්වයේ දුන්නු පොරොන්දු ටික 112 විස්කාරක විදුලි බල 133කින් අඩු කිරීම, වරාය ගොඩබාන මිලට තෙල් ටික පාරිභෝගික ජනතාවට ලබා දීම, සමස්ත උද්දමනී අඩු කිරීම, බඩු මිල අඩු කිරීම, තරුණ විරැකියා ප්‍රශ්නයට කර්මාන්ත ශාලා ගොඩනගලා විසඳුම් ලබා දීම. මෙන්න මේවා ඔයගොල්ලෝ කරන්න ඕන. අහන්නට ලැබෙනවා මේ අපි මේක කරන්න හදන්නේ මේ 111ක් විතර නඩු අතරමඟ නතර වෙලා තියෙනවා. මේ ඒව ඉක්මන් කරන්නයි අපි මේ විශ්‍රාම වැටුප වැඩි කරන්න හදන්නේ. ඒත් මං අහන්න කැමති දැන් මාස ගණනාවක් මුළුල්ලේ අභියාචනාධිකරණයට ශ්‍රේෂ්ඨාධිකරණයට අඩුම ගානේ විනිසුරුවන් 8ක් 9ක් පත් කරන්න ඉන්නවා. දැන් මාස ගණනාවක් පත් කරේ නැහැ.
1: අධිකරණ ශේෂ්ත්‍රයේ පුරප්පාඩු සඳහා කඩිනමින් පත්කිරීම් සිදු කළ යුතු බව සමග ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා සඳහන් කළා.
6: නැඩිය කඩනම් කරන්න ඕනේ නම් අනුරු කුමාර දිසානායකගේ මැතිතුමාට තියෙන්නේ අර පුරප්පාඩු වෙලා තියෙන්නේ. දැන් මාස ගාණක් තිස්සේ ඉඳන් පුරප්පාඩු වෙච්ච විනිසුරුවරුන්ගේ සංඛ්‍යාවක් තියෙනවා. මම හිතන්නේ 8කට වැඩි සංඛ්‍යාවක් පුරප්පාඩු වෙලා තියෙනවා. මේ අභියාචන අධිකරණෙත් ඒ වගේම ශේෂ්ඨ අධිකරණෙත්. ඉතින් ඒවා ටික පුරෙව්වේ නැහැ. ඒ වගේම අධිකරණ සංඛ්‍යාව වැඩි කරන්න
1: හදිසි නීතිය යළි පැනවීම කෙරෙහි අවධානය යොමු ඇති බව සමග ජන බලවේග මහලේකම් රජිත් මදුම බණ්ඩාර ප්‍රකාශ කළා.
7: රිමාන්ඩ් හිරකරුව රැඳවියෝ කූඩුවක දාලා ලොක් කරලා තියෙන්නේ. හමුදාව පොලිසිය බන්ධනාගාරවල දානින් කටයුතු කරනවා. ආණ්ඩුව කියන විපක්ෂයේ වැඩක්. අපිට හිතනවා මේක ආණ්ඩුවේ වැඩක්ද? ඒකාධිපති වාදය කරා යන්න හදිසි නීතිය දාගන්න කරන වැඩක්ද කියලා අපි හිතනවා.
1: ආණ්ඩුව ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටු කර නොමැති බව සමග ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා පැවසුවා.
8: අලුත් ආණ්ඩු ක්‍රමවස්ථාවක් අරන් එනවා කියලා යාවේ. හැබැයි වගන්තියක් සංශෝධනය කරනවා ආත්මార్థකාමී විදිහට. ඉතින් ඇත්තටම හරිම කනගාටුයි මේ தත්ත්වය. වෙච්ච පොරොන්දු එකක් කරන්න එකක්.
1: අධිකරණයේ ස්වාධීනත්වයට කිසිදු හානියක් සිදුව නොමැති බව නියෝජ්‍ය මාත්‍ය චතුරංග අබේසිංහ ප්‍රකාශ කළා.
9: අවුරුහරි අපිට ඔප්පු කරලා පෙන්නනවා නම් විනිසුරුවරුන්ගේ වායස දික් කිරීම තුලින් අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් සිද්ධ වෙනවා. අධිකරණයේ ස්වාධීනත්වය කියලා අපි බලන්නේ අධිකරණය වේගෙන් ක්‍රියාත්මක වෙනවද? යුක්තිගරුකව ක්‍රියාත්මක වෙනවද? බලපෑම් වලින් තොරව ක්‍රියාත්මක වෙනවද? අවසානයේ නීතිය හමුවේ තීරණ වේලාවට එනවද කියලා. ඉතින් අපි හිතනවා මේ වෙනකට නම් අධිකරණයේ ස්වාධීනට කිසිම හානියක් වෙලා නැහැ.
1: බන්ධනාකාර තදබදය අවම කිරීම සඳහා ගත යුතු පියවර ආණ්ඩුව නොගන්නා බව ජාතික නිදහස් පෙරමුණ චෝදනා කළා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්වමින්.
10: මේ හිරගවල් වල ඇතුළේ ඉන්නව පීඩාවට පත් වෙලා රුපියල් 10000ට වඩා අඩු දඩමුදල් ගෙවා ගන්න බැරි දහස් ගාන. ඒ අය රුපියල් 10000 ගෙවා ගන්න බෑ. ඒ අය දාන්නකෝ පළාත් පාලන ආයතනවලට මුදලින් දඩේ ගෙවන්න බැරි නම් ශ්‍රමෙන් දඩේ ගෙවන්න කියන්නේ. ඒකට ඕනේ නිර්මාණාත්මකව හිතන විදිය.
1: නියෝජ්‍ය මාත්‍ය ටීබී සරත් පලකලේ මෙවන් අදහසක්.
11: අපි පන්තියට යුක්තිය සාධාරණත්වයේ නිවහල් භාවයේ ගේන්න තමයි අපි මේ රටේ දේශපාලනය කරන්නේ. ඒ දේශපාලනයේ සතුට අපිට තියෙනවා අපි බලය අරගෙන අපේ පන්තියේ මිනිසුන්ට සාධාරණීෂ්ඨ කරා. තව ගොඩක් දේවල් කරන්න තියෙනවා මේ ටිකයි කරලා තියෙන්නේ. තව අවුරුදු 3ක් 4ක් 5ක් යනකොට ඔගොල්ලෝ බලන්න ඔගොල්ලන්ගේ උපන් රට කොච්චර ලස්සන වේද කියලා.
1: අරපිරි මැස්පෙන් ජලය භාවිත කරන්නයි රජය ජනතාවගෙන් නිලීමක් කර සිටිනවා. අමාත්‍ය සුසිල් රණසිංහ මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
12: වියලි කාල ගුණය නිසා ජල මූලාශ්‍ර හිඳී යාමේ ප්‍රශ්න තියෙන එක පැත්තක. ඒ වගේම මේ වැස්ස නිසා ගම්මතුක තත්ත්වයක් ආවා. ඒ ගම්මතුකෙන් සමහර ජල පවිත්‍රාගාරවලට හානියක් වුණා. මේ වෙනකොට අපි ඒ ගම්මතුක නිසා බලපෑමක් වෙච්ච ජීවන නැවත යථාවත් කරලා තියෙනවා. තාවකාලික හෝ රටේ එක පැත්තක වියලි කාල ගුණය නිසා ජලය ප්‍රමාණවත් වැස්ස නොලැබෙන නිසා යම් මට්ටමකට ජල මට්ටම් සීමා වෙලා තියෙනවා. නමුත් තාම ජල සම්බන්ධන මණ්ඩලය ජලය මානවත් නොමැති කම නිසා ජල කප්පාදුවකට ගිහිල්ලා නැහැ. තාමත් අපි අර පරිසමෙන් මේ ජල මුලාශ්‍රවල තිබෙන ජල ප්‍රමාණය ඉදමත් පරිසමෙන් පිළිපහදු කරමින් ජනතාවට බෙදා හරිමින් ඉන්නවා. නමුත් අපි දන්නවා මේ වියලි ප්‍රදේශවල කුඩා වැව් ජලාශ වල ජල තත්ත්වය අඩු වෙලා තියෙනවා. සිඳියාමකට ලක් වෙලා තියෙනවා.
1: පවතින එලිනෝ තත්ත්වය ඉදිරි මාසවලදී තවදුරටත් ප්‍රබල විය හැකි බවට කාලගුණ විශේෂඥයින් අනතුරු අඟවා තිබෙනවා. ඒ පැසිෆික් සාගරයේ මධ්‍යම සහ නැගෙනහිර ප්‍රදේශවල මුහුදු පතු පිට උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් ඇති වූ විට ඇතැම් ප්‍රදේශවල වියලි හා උණුසුම් කාලගුණයක් ඇති විය හැකි. තවත් ප්‍රදේශවල අධික වැසි සහ ගංවතුර වැනි තත්ත්ව ඇතිවීමේ අවධානම ඉහළ යා හැකි බව විශේෂඥයින් පෙන්වා දෙනවා. ඇමරිකානු ජාතික සාගර හා වායුගෝලීය පරිපාලනයේ අනාවැකි අනුව ලබන ඔක්තෝබර් සිට දෙසැම්බර් අතර කාලය තුළ එලිනෝ තත්ත්වය ඉතා ප්‍රබල මට්ටමකට ළඟාවීමට පවතින්නේ ඉහළ සම්භාවිතාවක්. ලෝක කාලගුණ විද්‍යා සංවිධානය සඳහන් කළේ එලිනොතත්වය වර්ධනය වීමත් සමග ඇතැම් ප්‍රදේශවල අධික උණුසුම, නියඟය, අධික වර්ෂාපතනය සහ අනිකුත් ආන්තික කාලගුණ තත්ත්ව ඇතිවීමේ අවධානම ඉහළයා හැකි බවයි. එලිනොතත්වයක් ඇති වූ පමණින් සෑම රටකටම එකම ආකාරයේ බලපෑමක් ඇතිනොවන බවයි විශේෂඥයින් සඳහන් කළේ. එහි බලපෑම ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වන අතර අනෙකුත් සාගර සහ වායුගෝලීය සාතක මතද රඳා පවතිනු ඇතේ. වට්සප් සහ මැසෙන්ජර් වැනි සමාජ මාධ්‍ය ඔස්සේ පුද්ගලින්ට තර්ජනය කර කප්පම් ලබා ගැනීමේ සිද්ධීන් වාර්තා වෙමින් පවතින බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු තාක්ෂණ ඉංජිනේරු චරක දමනුපොළ සඳහන් කළේ මෙම වංචාවලට වැඩි වශයෙන් හසුව ඇත්තේ පිරිමි පාර්ශ්වය බවයි. සයිබර් වංචාවන්ට හසු නොවන ලෙස සමාජ මාධ්‍ය පරිශීලකයින්ට දැනුම් දෙන බවයි ඔහු කියා සිටියේ.
13: යම් කිසි මිතුරු ඇරයුමක් විදිහට, එහෙම නැත්නම් පණිවිඩයක් විදිහට, යම් බාහිර පාර්ශ්වයක් මැසේජ්යක් එහෙම නැත්නම් පණිවිඩයක් එවන්න පුළුවන්. ඉතින් මේ ගිණුම බොහෝ වෙලාවට ඉත ආකර්ෂණීය සමාජ ස්වරූපී තරුණියගේ ප්‍රොෆයිල් පිච් එක දාගත්ත කවුන්ට් එකකින් තමයි මේ සංවාදයකට මේ පණිවිඩය එන්නේ. මුල්ම අවස්ථාවේ හායි කියලා ඊට පස්සේ මේ සංවාදය ගොඩනගා ගන්න යන්නේ. ඉතින් ගොඩක් වෙලාවට මේ ඇත්ත පුද්ගලෙක් කියලා සලකලා බොහෝ දෙනා මේ සංවාදය පටන් ගන්නගෙන ගෙන යනවා. යම් අවස්ථාවක මේ සංවාදයේ අතරතුරදී වීඩියෝ සංවාදයකට ආරම්භ කරනවා. මේ වීඩියෝ සංවාදයේ අතරතුර කාන්තාව අඳාගෙන ඉඳිතයන්ගෙන් ඉල්ලනවා නිරුවත් එහෙම නැත්නම් සංවේදී වීඩියෝ එකක් නැත්නම් දර්ශනයක් එවන්න කියලා. මේ අවස්ථාවේදී මේ වීඩියෝ දර්ශනය අතන පුවත් ස්ක්‍රීන් රෙකෝඩ් එහෙම නැත්නම් සේව් කරගන්නවා. ඉතින් ඒක පාවිච්චි කරනවා ඊට පස්සේ ඒ අදාළ පුද්ගලයා වර්ජනය කිරීමට කප්පම් ගැනීම.
1: ඉරානය සහ ඇමරිකාව අතර සාකච්ඡා මෙවන විට සිදු නොවන බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරච්චි ප්‍රකාශ කර තිබෙනවා. ඔහු සඳහන් කළේ ජුනි මාසයේදී ඉරානය සහ ඇමරිකාව අතර ඇතිකරගත් අතුරු එකඟතාව ඇමරිකාව විසින් තවදුරටත් උල්ලංඝනය කරමින් සිටින බවයි. එම උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වාදි ලබා දෙනතුරු සාකච්ඡා යළි ආරම්භ කිරීමට ඉරානය සූදානම් නොමැති බවද ඔහු පැවසුවා. දෙරටතර පණිවිඩු හුවමාරුව මැදිහත්කරුවන් හරහා තවදුරටත් සිදුවන බවත් සාකච්ඡා යළි ආරම්භ කළ හැකි ආකාරය සම්බන්ධයෙන් එම මැදිහත්කරුවන් කටයුතු කරමින් සිටින බවත් ආරච්චි සඳහන් කළා. හොමුස් සමුද්‍ර සන්ධිය හරහා ආරක්ෂිත නෞකා ගමනාගමනයට ඔමානය සමග පැවැත්වෙන සාකච්ඡා සැලකිතු ප්‍රගතියක් ලබා දී ඇති බවයි ඉරාන් විදේශ මාතිවරයා පැවසුවේ. ඒ අනුව හොමුස් සමුද්‍ර සන්ධිය හරහා නෞකා ගමන් කිරීම සඳහා නව මුහුදු මාර්ගයක් සම්බන්ධයෙන් ඉරානය සහ ඔමානය අතර අවසන් එකඟතාවයකට පැමිණීමට නියමිත බවද ඔහු සඳහන් කළා. ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති කණ්ඩායම සමග පැවති තුන්දෙන පුහුණු තරගෙන් ඉන්දියා කණ්ඩායමට කඩුලු 6ක ජයක් හිමිවුණා. තරගය පැවතුනේ කොළඹ NCC ක්‍රීඩාංගණයේදී. ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලබාගත් ලකුණු 363ට පිළිතුරු වශයෙන් ඉන්දියා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් ලබාගත් ලකුණු සංඛ්‍යාව 357ක්. සිය දෙවන ඉනිම වෙනුවෙන් කඩුලු 6ක් තැවී ලකුණු 200ක් ලබා සිටියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති කණ්ඩායම ඉනිමත්හිට වනු ලැබුවා. ජයග්‍රහණය සඳහා ලකුණු 207ක ඉලක්කයක් හඹාගිය ඉන්දියා කණ්ඩායම ලකුණු 214ක් ලබා ගනිමින් තරගයේ ජය වාර්තා කළේ කඩුලු 4ක් පමණක් දැවී සිටියතේ. යලි සිරස්තල උසස් පෙළ විභාගයට සියල්ල සූදානම්. බන්ධනාගාර ප්‍රධානීන් මානව හිමිකම් කොමිසමට කැඳවයි. ආදිවාසීන්ගේ අයිතිවාසිකම් සුරකින බවට අගමැතිගෙන් ප්‍රකාශයක්. වන්දි ලැබෙනතුරු සාකච්ඡා නොපවත්වන බව ඉරානය කියයි. සියත සවස ප්‍රධාන ප්‍රාර්ථනිමයි. මම සිතාරා අතකෝරල. සියත මිළඟ ප්‍රධාන ප්‍රාර්ථි ප්‍රකාශය හිටු 19:30ට. ඔබට සුබරාත්‍රයක්.
14: ලොවපුරා සෙරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: Talk of the Town.
1: ලෝක ලොකුම මියසික් අවෝඩ් සෙරමනි එකක් වෙන ග්‍රැමි අවෝඩ්ස් වලට අලුතින් ඒෂියන් පොප් කියලා වෙනම කැටගරි එකක් මේ පාර අඳුන්වලා දුන්නා.
2: ඒකට මූලික උනේ BTS ලා. හැබැයි දැන් යාලා කියන්නේ මේ පාර ග්‍රැමි අවෝඩ්ස් වලට අලුත් මාළිරක් ඇල්බම් එක සබ්මිට් කරන්නේ නැහැ කියලා.
1: ඒක BTS ලා ඔෆිෂියලි අනවුස් කළාට පස්සේ ලෝකෙ පුරාම ඒ ගැන කතා කරන්න පටන් අරන් තියෙනවා.
2: සමහර ෆෑන්ස් ලා කියන්නේ BTS ලාට ග්‍රැමි එකක් ඕනේ නැහැ. ග්‍රැමි එකට BTS ලා ඕනේ කියලා.
1: තවත් සමහර අය ප්‍රශ්න කරන්නේ ඒෂියන් පොප් කැටගරි එක හඳුන්වලා දුන්නේ BTS ලා හින්දා නම් ඇයි ඒ කැටගරි එකේ BTS ලා නැත්තේ කියලා.
2: මේ වෙද්දිත් ඒ ප්‍රශ්නට උත්තරයක් BTS ලා දීලා තිබෙන්නේ නැහැ.
0: Talk of the Town.

0: turn 98.2 and 98.4.
1: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවෙයි.
2: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
1: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකක්.
2: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි මාකටර් කෙනෙක්.
1: කතාවට දක්ෂ නම් මාකටින් දන්නවා නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
2: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0.71 555 6047 අපිට WhatsApp කරන්න.
1: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එකපාරයි.
3: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
4: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
3: මියුසික්. කතා කරන සත්තු දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට ඒ තිබ්බි ලෝකෙ තියෙන වටිනාම දේවල් සෝනි අයිවා ෂාප් LMG තේක්ක බඩුවල ලස්සන.
5: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
3: එයාගේ නම සීතා. සීතා මට කෑ ගැස්සුනානි. එතකොට මට හැරුණ වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනය.
6: ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
7: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4 667 222 අමතන්න.
8: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, බිග් රේසර් හෝ බිග් ලයිටර්වල ඇති එස්කෝඩ් අංකය 23.43 දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
9: කඩෙත් ලොකු කරලා නේද?
10: නැතුව සර්. LB රන්නයි තියනකම් අපිට දියුණුවම තමයි.
9: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
11: කොහොමද තරහින්?
9: කඩේ වහලෙට දාපු ෂීට් මාස 3න් මලකඩ කාලා විකුණුපු මිනිහා ෆෝන් නාන්ස කරන්නේ ආගියතක් නැහැ.
11: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત AZN again අනුන උසස් තත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
12: CDB එක රන් ගනුදෙනු කරන ඔබ චල විදුලි දුරකතන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
13: සමහරු එන්නේ සද්ද අහලා.
14: තව සමහරු එන්නේ සුවඳට.
13: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
14: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South in the morning. Down South in the morning. Go International Expo 2026.
13: Motor Show,
14: Lifestyle Expo,
13: Construction Expo,
14: Industrial Expo එක ඇති වෙන්න සතුටු වෙන්න.
13: අගෝස්තු 14, 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල් සමනල ක්‍රීඩාංගණයේදී.
14: බිස්නස් කරනවද? ඉන්වෙස්ට් කරනවද? නැත්නම් ෆැමිලි එකත් එක්ක එන්ජොයි කරනවද? Go International Expo 2026.
15: මාධ්‍ය අනුග්‍රහය සියත TV, සියත FM සමගින් Kiss FM.
16: එයාලා මේ පාර එන්නේ දිනන්නම බලාගෙන.
17: හැබැයි මේක අපේ ග්‍රවුන්ඩ් එක. අපෙන් දිනු මුදුර ගන්න ලේසි වෙන්නේ නැහැ.
16: අසල්වැසි ප්‍රතිවාදීන් ජයග්‍රහණයේ අභිමානීය සොයා පිටෙන් පන්දුවෙන් ගැටෙන තරඟ දෙකකින් සමන්විත උද්වේග කර ඉන්දු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය.
17: පළමු තරගය අගෝස්තු 15 ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සිට පන්දුවෙන් පන්දුව සජීවව සියත TV ඔස්සේ.
16: දිනන ක්‍රිකට් නම් සියත.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: වැඩබැරි ඇමති මණ්ඩලය මේ රට දිනෙන් දින පරිහානිය කරාගෙන
2: 11,34,000 නඩු ගොඩ ගැහිලා තියෙනවා.
3: අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල ගැටලු සාගත තත්ත්වයක් පත් වෙනවා.
4: බලපෑම් කිරීමේ සංස්කෘතිය තියෙන විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් ළඟ
5: වදන්ති සංශෝධනය කරනවා නම් ජනමත විචාරණය කාෂයි.
6: පෞද්ගලික අභිලාෂයන් වලට තමයි නීතිය නැව්වේ, නීතිය වෙනස් කරේ.
0: යට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
7: රජයේ ණය දෙන්නේ රජයෙන් ප්‍රකාශ කළා දින මිලට පී ගන්න.
8: අවංක මේ රට ගැන හැඟීමක් එම ජනතාවට සතුටුදායක පුවක් තමයි කියලා මම හිතනවා මේ කාර්ය.
9: ආණ්ඩුව ඉදින් හැමෝම තරහ කරගෙන ඉස්සරහට යන ගමනක් තමයි පේන්නේ.
0: සෑම දිනකම උදෑසන 6යි 30, දහවල් 12, සවස 6, සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
10: මම ශේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ඩොකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
11: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න ග්ලෝබල් යුනිවර්සිටි පාර්ට්නර්ස් 0712 492 0712 0711 327 777.
12: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තීපතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5% අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු trading A-LKA outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගමක
13: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
14: ඇලුමිනියම් ඕන තරම්

0: ජීවන් ස්ටිකෙන් ටික
1: පේ සීබෝඩ් සමාජිකයන් සඳහා කාගිල් සුරසිටි වෙතින් මෙගා වට්ටම් ගෝල්ඩි චිකන් සොසේජස් වැලියු පැක් ඉතිරිය රුපියල් 270යි ෆොන් බ්‍රේ ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරිය රුපියල් 210යි මන්චි සුපර් ක්‍රීම් ක්‍රැකර් ඉතිරිය රුපියල් 40යි කොමස් සබන් ඔරිජිනල් පහේ පැක් එක ඉතිරිය රුපියල් 160යි කාගිල් සුරසිටි
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් Rhino Roofing within Hadunwadina. Rhino Premier Roofing Sheet. Fetalist Resonha. Dahatunai Anuhaya Amatana.

0: නද සුදු කොටිගෙන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්වල හවස දෙකට
2: සියත hot and spicy with sudu kochchi
1: ගොඩක් කදරේ
3: අම්මේ මන් තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ
1: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ
4: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා
5: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක උත්තරම පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
1: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714-151-151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
6: සියත පොකට් මනි අනුග්‍රහය.
7: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත වොයිස් ඔෆ් ෆැමිලි ටැලන්ට් විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි ජූලි 10 වැනිදා සිට සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න

0: ජපානේ ඔකිනාවල කියනනේ වයසකම මිනිස්සු ඉන්නේ. අවස 6-7 වෙද්දි වැඩ ටික ලස්සනට ඉවර කරලා ඒගොල්ලෝ රෙස්ට් කරනවා.
1: Okay.
0: Rest.
1: Resting.
0: Resting වගේ આવත් තියෙනක ඉවරයිනේ.
2: මුලතම තන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියතේ FM Breakfast Drive. අනුග්‍රහය.
3: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසායි මේ අඩුම විල.
4: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
5: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනි. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
6: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් දැන් ලබා ගත හැකි.
7: සුබ දවසක්.
8: අලුත් වෙලා.
7: පහසු වෙලා.
8: තෑගි වැඩි වෙලා.
9: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
10: The Palace Gampaha. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710666222. Prime Residences.
11: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්.
12: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
13: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත AZ අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගන්න නැතුව වහලා ගන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
14: 1500cc ටර්බෝ එන්ජිමකින් බලගැන්වෙන බයික් X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. ටෙස්ට් ඩ්‍රයිව් එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
15: ඕනම කැමක් ටෙම්පරාදු කරගන්න නියම බටල්වත්ත බට
16: රියල්ම බට එක්ස්පීරියන්ස් එකකට නැල්වත්ත බට.
17: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණය පෝසලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
18: හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
19: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් ඉ-මොබිලිටි වෙතින් 0114700550.
0: රන්පවුමකට ඉහළ අප්‍රිකාරමත් අමතන්න 0111580400. එල්ලෝ එල්සී රන්සවි රන්නය සේවාව වලිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන

0: තැන. ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්නගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
1: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
2: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
3: ගන් වතුරට සුළුසුළුමෙට දැන් මම බය නැහැ.
1: ඒක රක්ෂණයකින් business එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය. ශ්‍රී ලංකා insurance general business club. නිවසට අවශ්‍ය හැමදේම 60% දක්වා discount එක හොඳම brands වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. single big bonanza mid year shopping festival.
4: දොරකුළු වැරෙන මතක සේප්පු.
5: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාපින් සින්දු කියනවා. එයාගේ උරහිස්සට ඔළුව තියා මං අහන් ඉන්නවා.
4: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
6: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ගවිලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
4: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
0: සමහරු එන්නේ සද්ද අහලා.
7: තව සමහරු එන්නේ සුවඳට.
0: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
7: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South in the morning.
8: Down South in the morning.
7: Go International Expo 2026.
0: Motor Show,
7: Lifestyle Expo,
0: Construction Expo,
7: Industrial Expo එක ඇතිවෙන්න සතුටු වෙන්න.
0: අගෝස්තු 14, 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල් සමනල ක්‍රීඩාංගණයේදී.
7: බිස්නස් කරනවද? ඉන්වෙස්ට් කරනවද? නැත්නම් ෆැමිලිය එකත් එක්ක එන්ජොයි කරනවද? Go International Expo 2026.
9: මාධ්‍ය අනුග්‍රහය සියත TV, සියත FM සමගින් Kiss FM.
4: සියත සතියන්තය.

0: සියත පත්තරේ විත් හසා උදේ 7:50ට අනුග්‍රහය සීඩීබී එක රොන් ගණුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම සීඩීබී ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 සීඩීබී රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය.
0: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.

0: සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
2: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, gold, real estate, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න Mastermind Institute of Studies. අරමුදල් කළමනාකරණයේ online සහතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 784.
3: දැන් Pan Asia Banking ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia Bank ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114
4: දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමන වළංගුවන්නේ 2026 අගෝස්තු 8 සිට 10 දක්වා තොග අවසන් වරතුරු පමණයි. හොන්දිසි සහිතයි.
5: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
6: Turn 98.2 and 98.4.
7: ලන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවෙයි.
1: පළවෙනි වචන 10-15 ඕනම මනුස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
7: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකක්.
1: අනිත් එක, ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි, මාකටර් කෙනෙක්.
7: කතාවට දක්ෂ නම්, මාකටින් දන්නවා නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි, ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
1: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0751 555 6047 අපිට වට්ස්ඇප් කරන්න.
7: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එකපාරයි.
8: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකො WhatsApp මැසේජ් එකක්.
1: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
8: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
9: සියත පොකට් මනි. එයාලා මේ පාර එන්නේ දිනන්නම බලාගෙන.
1: හැබැයි මේක අපේ ග්‍රවුන්ඩ් එක. අපෙන් දිනු මුදුර ගන්න ලේසි වෙන්නේ නැහැ.
9: අසල්වැසි ප්‍රතිවාදීන් ජයග්‍රහණයේ අභිමානීය සොයා පිටෙන් පන්දුවෙන් ගැටෙන තරඟ දෙකකින් සමන්විත උද්වේග කර ඉන්දු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය.
1: පළමු තරගය අගෝස්තු 15 ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සිට පන්දුවෙන් පන්දුව සජීවව සියත ටීවී ඔස්සේ.
9: දිනන ක්‍රිකට් නම්

0: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ.
1: නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නේ.
2: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
3: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරනවා. පහවසර ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714151151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
4: සියත පොකට් මනි අනුග්‍රහය.
5: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
6: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
7: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
8: හලෝ හයි මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදී යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
6: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718-492-492 0871-132-7777.
9: රූසපුවෙන් අනුන ලොවක් දිනන්න බලාපොරොත්තුවේ දැස් දල්වා බලා සිටින රූ රාජිනියන්ගේ මෞලි මංගල්‍ය.
10: සියත Between Lady Miss World Sri Lanka 2026.
11: මම අනුදි ගුණසේකර. මං හිතන්නේ මේ ඔබේ අවස්ථාව. රුවින් පිරුණු ඔබ ජීවිතේ ලස්සනම තැනකින් පටන් ගන්න. එන්න.
12: මෙවරත් දැනුමෙන් පෞෂයෙන් සහ රුසිරියෙන් පරිපූර්ණ ඔබ ලොවක් දිනන සිහින කිරුල හිසදරන්න සූදානම්ද? ඔබගේ අයදුම් පත්‍රය මැතිකතික ඡායාරූපයක් එක්ක අගෝස්තු 14 වනදාට කලින් 0716-516-501ට WhatsApp කරන්න.
10: සියත Between Lady Miss World Sri Lanka 2026.
12: Title sponsor.
13: ඔබේ සමට දිදුලන දීප්තිය Twin ගාලා ගන්න. Between Lady Racer එකට අදම මාරු වෙන. Between Lady. ඔබත් සැනින් දිදුලන්න.
14: සියත ටෙලි දෙපැය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
15: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා 9 වෙනි.
16: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ 7න් එකක් වුණු පුදුම රජෙක්.
17: රාජ්‍යරුව ගොබ්බයා.
18: ඒයි කාටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ?
19: නිලබල කරේති ඔලමුල පුරේ.
20: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7ට.
21: සියත ටීවී තුලින්.

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: සමහරු එන්නේ සද්ද අහලා.
2: තව සමහරු එන්නේ සුවඳට.
1: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
2: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් ඩවුන් සවුත් එන්න ඕනේ. ඩවුන් සවුත් එන්න ඕනේ.
3: Gol International Expo 2026.
4: Motor Show,
5: Lifestyle Expo,
6: Construction Expo,
7: Industrial Expo එක ඇති වෙන්න සතුටු වෙන්න.
8: අගෝස්තු 14 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල් සමනල ක්‍රීඩාංගණයේදී
9: බිස්නස් කරනවද ඉන්වෙස්ට් කරනවද නැත්නම් ෆැමිලි එකත් එක්ක එන්ජොයි කරනවද
3: Gol International Expo 2026
10: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී සියත ෆිල්ම් සමගින් කිස් FM

0: සියත පත්තරේ විතහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණතෙන් කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් දීලා ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය.
0: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.

0: පහලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
2: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න Mastermind Institute of Studies. අරමුදල් කළමනාකරණයේ online සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 784.
3: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, බිග් රේසර් හෝ බිග් ලයිටර්වල ඇති එස්කෝට් ඩංකිය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
4: Turn 98.2 and 98.4.
5: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවේ.
1: පළවෙනි වචන 10-15 ඕනම මනුස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
5: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකක්.
1: අනිත් එක, ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි, මාකටර් කෙනෙක්.
5: කතාවට දක්ෂ නම්, මාකටින් දන්නව නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි, ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
1: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි 2ක් කතා කරලා 0.71 555 6044ට අපිට WhatsApp කරන්න.
5: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එකපාරයි.
6: Cargill's Food City සතියන්තයේ අඩුම මිල පෙරලිය. බීට්රූට් කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 520යි. අපේ මිල රුපියල් 290යි. පිපිඤ්ඤා කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 240යි. අපේ මිල රුපියල් 80යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින්තරව වෙනස් විය හැකිය. මෙම දීම නවලංගු වන්නේ 2026 අගෝස්තු 8 සිට 10 දක්වා තොග අවසන් වන තුරු පමණයි. කොන්දේසි සහිතයි.
7: එයාලා මේ පාර එන්නේ දිනන්නම බලාගෙන.
1: හැබැයි මේක අපේ ග්‍රවුන්ඩ් එක. අපෙන් දිනුම උදුර ගන්න ලේසි වෙන්නේ නැහැ.
7: අසල්වැසි ප්‍රතිවාදීන් ජයග්‍රහණයේ අභිමානීය සොයා පිටෙන් පන්දුවෙන් ගැටෙන තරඟ දෙකකින් සමන්විත උද්වේග කර ඉන්දු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය.
1: පළමු තරගය අගෝස්තු 15 ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සිට පන්දුවෙන් පන්දුව සජීවව සියත ටීවී ඔස්සේ.
7: දිනන ක්‍රිකට් නම් සියත තමයි.
8: සියත ටෙලි දෙපැය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
9: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. මොකද මේ වගේ අලුත් ඉන්නවද?
10: මොකද මේ වගේ කියන්නේ?
8: සමතන ඇති සමත හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
10: සාස් ලංකාවට වෙලා කොමතන මාව හොයාගත්තේ.
1: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්.

තවත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492 0718 111 377. Global University Partners, No. 221, Dharmapala Mavata, Colombo 7.

0: දැනු නද සුදු කොටි ගෙන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්සල හවස දෙකට
2: සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි
1: ගොඩක් කදරේ
3: අමේ මන් තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
1: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
4: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
5: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
1: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
6: සියත පොකට් මනි අනුග්‍රහය.
7: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
8: රූසපුවෙන් අනුන ලොවක් දිනන්න බලාපොරොත්තුවේ දැස් දල්වා බලා සිටින රූ රාජිනියන්ගේ මෞලි මංගල්‍ය.
9: සියත බිග් ට්වින් ලේඩි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026.
10: අයිබෝවන් මම අනදි ගුණසේකර. මං හිතන්නේ මේ ඔබේ අවස්ථාව. රුවින් පිරුණු ඔබ ජීවිතේ ලස්සනම තැනකින් පටන් ගන්න. එන්න.
1: මෙවරත් දැනුමෙන් පෞෂයෙන් සහ රුසිරියෙන් පරිපූර්ණ ඔබ ලොවක් දිනන සිහින කිරුල හිසදරන්න සූදානම්ද? ඔබගේ අයදුම් පත්‍රය මැතිකතික ඡායාරූපයක් එක්ක අගෝස්තු 14 වනදාට කලින් 0716 501 501කට WhatsApp කරන්න.
9: සියත Big Twin Lady Miss World Sri Lanka 2026.
1: Title sponsor.
11: ඔබේ සමට දිගුරණ දීප්තිය Twin ගාලා ගන්න. Big Twin Lady racer එකට අදම මාරු. Big Twin Lady. ඔබත් සැනින් දිදුලා.
12: සියත ටෙලි දෙපහ. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
13: ඔබ මාව දැකලා හැංගුණානේ.
14: හැංගුණා. මං මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ.
12: කළු සුදු සහ පැතලි චරිත එකම වීදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්.
15: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන මම මේ මිහිල කසාද බඳගන්නේ නෑනි.
12: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේ නැගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
1: සියත TV තුලින්.

0: كان سئتا.
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත විව

0: ඔකිනාවෙන්න මෙන්න වෙලාව.
1: ජපානේ ඔකිනාවල කියනවනේ වයසකම මිනිස්සු ඉන්නේ. හවස 6-7 වෙද්දි වැඩ ටික ලස්සනට ඉවර කරලා ඒක රෙස්ට් කරනවා.
2: Okay.
1: Rest.
2: Restin.
1: Restin වගේ આવත් ඉතින් එක ඉවරයිනේ.
3: ලටබතන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක. CFM Breakfast Drive. අනුග්‍රහය.
4: රටපුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම විල.
5: රටපුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
6: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
7: රුපියල් 35,000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
8: සුබ දවසක්.
9: අලුත් වෙලා.
8: පහසු වෙලා.
9: තෑගි වැඩි වෙලා.
10: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
11: The Palace Gampaha. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710-666-222. Prime Residences.
12: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
13: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
14: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත AZ අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
15: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
16: ඕනම කැමක් temperature කරගන්න තනියම බත්තල්වත්ත බට
17: real mobile experience එකකට නල්වත්ත බට.
18: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතු වන majestica lanka tiles.
19: සතුටු රස ගුණ මුසු වෙන කැමවල රස සුරකින
20: කුකුෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
21: මුළු පවුලටම මගේ ගානටම ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
22: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය David Pieris e-mobility වෙත 0114700550.
23: රන්පවුමකට ඉහළ අප්‍රිකාරමයි. අමතන්න 0115880400. LO LC රන්සවි රන්නය සේවාව. පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
24: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? අෆෝඩබල් කොස්ට් එකකට ඉක්මනට පැකේජස් යවන්නත් ගෙන්න ගන්නත් Pick Me Flash තියෙනවා. ඔයාගේ බිස්නස් එකත් එක්ස්ප්‍රෙස් කරන්න. Pick Me Flash කරන්න.
25: මම මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
26: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නෑ.
27: ගන් අතරට සුරසුරුමෙට දැන් මම බය නෑ.
28: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
29: නිවසට අවශ්‍ය හැම දෙම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්ඩිය ෂොපින් ෆෙස්ටිවල්.
30: දොරකුළු වැරෙන මතක සේප්පෝ.
31: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියා මං අහන්නේ නෝයි.
30: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
32: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
30: සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
33: සමහරු එන්නේ සද්ද අහලා.
34: තව සමහරු එන්නේ සුවඳට.
33: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
34: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South in the morning. Down South in the morning. Go International Expo 2026. 2026.
33: Motor Show.
34: Lifestyle Expo.

0: Construction Expo.
1: Industrial Expo එක ඇති වෙන්න සතුටු වෙන්න.
0: අගෝස්තු 14, 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල්ල සමනල ක්‍රීඩාංගණයේදී.
1: බිස්නස් කරනවද? ඉන්වෙස්ට් කරනවද? නැත්නම් ෆැමිලිය එකත් එක්ක එන්ජොයි කරනවද? Go International Expo 2026.
2: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී සියත ෆිල්ම් සමගින් Kiss FM
3: 98.2 98.3

0: 98.3 98.4
1: අද හමුවෙමුද අපි අද සැනසෙමුද අපි
2: We can see you there.

0: සියද පත්තරේ විදහසා උදේ හතයි පනහට අනුග්‍රහය CDBක රොන් ගණතනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස් ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය.
0: ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.

0: සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
0: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ online සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076-56-78-78-4.
2: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවේ.
1: පළවෙනි වචන 10-15 ඕනම මනුස්සෙක් අල්ලගන්න පුළුවන් නම්, ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්,
2: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකක්.
1: අනිත් එක, ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමේ, මාකටර් කෙනෙක්.
2: කතාවට දක්ෂ නම්, මාකටින් දන්නව නම්, සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි, ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
1: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි 2ක් කතා කරලා 0.71 555 6044 අපිට WhatsApp කරන්න.
2: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එකපාරයි.
3: එයාලා මේ පාර එන්නේ දිනන්නම බලාගෙන.
1: හැබැයි මේක අපේ ග්‍රවුන්ඩ් එක. අපෙන් දිනු මුදුර ගන්න ලේසි වෙන්නේ නැහැ.
3: අසල්වැසි ප්‍රතිවාදීන් ජයග්‍රහණයේ අභිමානීය සොයා පිටෙන් පන්දුවෙන් ගැටෙන තරඟ දෙකකින් සමන්විත උද්වේග කර ඉන්දු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය.
1: පළමු තරගය අගෝස්තු 15 ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සිට පන්දුවෙන් පන්දුව සජීවව සියත TV ඔස්සේ.
3: දිනන ක්‍රිකට් නම් සියත.

0: gentlemen, welcome to Bangkok, Thailand.
1: හයි මම ෂේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
2: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners 0.7 1 4 92 492 3 27 77.

0: මුන්නක් ද සුදු කොටි ගෙන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතියේ දවස්වල හවස දෙකට
2: සියට hot and spicy with sudu kochi
1: ගොඩක් කදරේ
3: සියට ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
4: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා
5: මම නම් හිතන්නේ නැහැ
3: දකින්න හින පිනින මානිට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්
6: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති
7: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලෝ ටිකක්
3: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව
1: බලන් ඉන්න බලන් ඉන්න සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත ටීවී තුලින්

0: ගෙදරින් හැමදේටම සල්ලිල්ලන්න ඕනෙද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනී දෙන්න.
1: දැන්ම දරුවගේ 9කමයි වසරයි 0714යි 151යි 151ට වට්ස්ඇප් කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට 100FM අහන්න.
0: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
2: සියත පොකට් මනී.
3: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියාමං අහන්නේ නෝයි.
2: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
4: මම පුංචි බයිසිකල එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
2: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න අහන්න.
5: කැපුවා නේද ඩබල් ඉර? ඩබල් පොකට් ඇඳන්. ඒ මධ්‍යවට ඩබල් දාලා කන් එප දෙකකුත් ගහලා.
6: ඇරාලහමි?
5: ඇහුන් නැද්ද මං කියපුවා?
6: නෑ නෑ අහන් හිටියේ.
5: මොනවද අහන් හිටියේ?
6: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු.
5: හෑ?
6: ඔහුරාලහමි වන් ඇන් ඔන්ලි සින්දු සියත.
1: සතිය දවස් පහෙම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්
7: අනුග්‍රහය.
8: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිල්ලාරේ චාප්කාරේ
7: දිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්
9: අතාරින්න බෑ වගේද? නෑ ඔබට පුළුවන්. විසමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙනු.
2: සියත සතියන්.

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණතෙන් කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකමින් මවකමින්.
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය.
3: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
4: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවේ.
5: පළවෙනි වචන 10-15 ඕනම මනුස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
3: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
5: අනිත් එක ගුවන් විදුලි නිවේදකෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි මාකටර් කෙනෙක්.
3: කතාවට දක්ෂ නම් මාකටින් දන්නවා නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
5: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි 2ක් කතා කරලා 0.71 555-6044 අපිට WhatsApp කරන්න.
3: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එකපාරයි.
6: එයාලා මේ පාර එන්නේ දිනන්නම බලාගෙන.
5: හැබැයි මේක අපේ ග්‍රවුන්ඩ් එක. අපෙන් දිනු මුදුර ගන්න ලේසි වෙන්නේ නැහැ.
6: අසල්වැසි ප්‍රතිවාදීන් ජයග්‍රහණයේ අභිමානිය සොයා පිත්තෙන් පන්දුවෙන් ගැටෙන තරඟ දෙකකින් සමන්විත උද්වේග කර ඉන්දු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය.
5: පළමු තරගය අගෝස්තු 15 ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සිට පන්දුවෙන් පන්දුව සජීවව සියත ටීවී ඔස්සේ.
6: දිනන ක්‍රිකට් නම් සියත තමයි. ශ්‍රී ලාංකීය රියලිටි වේදිකාවේ අලුත්ම පෙරලිය සියත වොයිස් ඔෆ් ෆැමිලි. ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි ජූලි 10 වැනිදා සිට සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.

0: Weekend Theater.
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
2: සියතහගෙන ඉන්න වෙලාව මධ්‍යම රාත්‍රිය 12යි.

0: පෙගනි ඔබේ මුව
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
2: දෙන්නම් පට

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දෙවයි නපුරා
1: යෝ මල්සරා අල්ලා

වත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට

වරක විශාලා මහනුවර ඇති වූ තුන්බිය දුරු කිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි.

සදහම් සියත. බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම දුරු

එදවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩවාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවනේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුර වේවා. ඔබට කිසි විටකත්

සදහම් සියත බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනරකුලෙහි උපන්සේක. මෙසේ මොනරකුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසාගත්තේ උදේ සවස මෙම මෝර පිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝර පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබත සියලු අයහපත් බලවේකවලින්

අසුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයට ගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකලසේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. ඒත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන් පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය. ඒ සත්ඵලයෙන් ඔබට ශාන්තියක්ම වේවා.

සදහම් සියත රාහු අසුරේන්ද්‍රයා විසින් චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන ඡන්ද පිරිතේ ආනුභාවයෙන්

සුරුසනක් වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත් වැටීමේ අනුසස් ගෙන හැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

සෑම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භූමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යසස වර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජයසිද්ධියම

ප්‍රතිභාව සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය. අති ශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

සෑමුණු රජතුමාණන් විසින් රන්පත්ති කළියා ඔටුන්නෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මඟතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

Садыгам сиета. සියලු අකුසල් වලින් දුර වේ. නිතර කුසලෙහි යෙදීමත්, ඉන් තමාගේ සිත පිරිසිදු කර ගැනීමත් සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණදෙවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණදෙවි වන්දනාවට සැරසෙන්න.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිවයිනපුරා දිවයිනපුරා
1: හන්නේ ඇහෙන්නේ හොයන්නේ සියත
0: සියත පොකට් මනි
2: Good morning, Maashi.
3: Good morning, Nishan.
2: උදේ පහ පහ වෙලා විනාඩි 25යි දැන් වෙලාව. ඉතින් ඉස්කෝලේ නිවාඩුවනේ මේ දවස්වල. පොඩි කතාවක් කියන්නද?
3: හා.
2: ඔයා හැම වෙලාවෙම හරි කියලා හිතුවොත් එහෙම ඔයාට කවදාවත් අලුත් දෙයක් ඉගෙන ගන්න ලැබෙන්නේ නැහැ.
3: අනිවාර්යෙන්ම.
2: මොකද අපි දන්නේ නැහැ කියලා පිළිගත්තොත් තමයි අපිට දෙයක් ඉගෙන ගන්න හිත් දෙන්නේ. ඒ නිසා හැම වෙලාවෙම ඔබ හරි කියන තැන ඉන්න එපා. හැම වෙලාවෙම ඊට වඩා දෙයක් ඉගෙන ගන්න පුළුවන්ද මම ඊට වඩා දෙයක් ඉගෙන ගන්න ඕනේ නැද්ද කියලා කල්පනා කළොත් ජීවිතේ දිනනික එච්චර අමාරු වැඩක් නෙවෙයි.
3: අනිවාර්යයෙන්ම ඒ නිසා දවසේ ඕනම වෙලාවක අපිට පුළුවන් දෙයක් ජීවිතේට එකතු කරගන්න. ඒ නිසා පුළුවන් තරම් ඉගෙන ගන්න එක කවදාවත් අපතේ යන්නේ නැහැ. අද දවසේ පොකට් මනි අරන් ආවා. මැසේජ් එකක් එවන්න කියලා ඔන්න මතක් කරනවා. දැන් මේ දවස්වල පොඩ්ඩෝ ගෙදරට වෙලානේ ඉන්නේ. ඉතින් අම්මලාගේ හරි තාත්තගේ ෆෝන් එක අරගෙන අපිට මැසේජ් එකක් එවලා තියන 0714 151 151 අපේ WhatsApp නම් එකට.
2: එහෙනම් උදේ 7 වෙනකන් අහගෙන ඉන්න. අතත් පුරුදු විදිහට පොඩ්ඩෝ 4 දෙනෙක් වගේම අම්මා කෙනෙක් ක්ලාස් වෙලා ඇති. අපිත් එක්ක පොකට් මනි දිනන්න. මන්නිෂා.
3: අමාශී.